0: සිත නිවන සියත සියත
1: සුබ දේශනක් දැන් වෙලාව දේශනා 6යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
7: ඩොලර් ආධාරය පුද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් කිසිම IMF බාධාවක් නැහැ.
8: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
9: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක් ගැන.
10: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
11: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
12: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
13: ඒ සල්ලි ටික අරන් පිට්වා ගුලි ගුණාට උට දැම්ම කියන කතාව සුරංගනා කතාව.
14: මොන මැතිවරණයකට මුණ දෙන්න අපි සූදානම්.
15: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
16: ළමෙක ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
11: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
17: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
18: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
19: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
20: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
21: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
22: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
23: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
24: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
25: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
24: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
26: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
27: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
28: සියත පොකට් මනි අනුග්‍රහය.
0: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න.
11: තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. දැන් මම තන්න 13.19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්
1: 2011 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: වෙසක් පුන් පොහෝ දිනේ අදයි. රටපුරා දන්සල් 16000ක්. කොළඹ තොරණ 20ක්. ආයෝජකයන් වෙනුවෙන් පනතක් ගෙනීමට රජයේ සැරසෙයි. යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සූදානම්. විස ලෝක කුසලාන සංචිතය නම් කරයි.
1: දේශීය සියත. Local news on theater.
0: සම්බුදු තෙමකුල සිහිපත් කරන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව උත්කර්ෂවත් අයුරින් සැවරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුවත් කුමරුක ඉපදීම, බුදුවීම සහ බුදුන්ගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකදී සිදුවීම හේතුවෙන්. කාලයේ දීපේ දේශයේ කුලේ හා මව යන පංචමහා විලෝකනයන් විමසූ සිදුවත් කුමරුන් අදවැනි දිනක ලුම්බිනි සල්ලුවේදී උපත ලැබුවා. සත්පියුම් මතින් සත්පීවරක් ඇවිද යමින් සිදුවත් කුමරුන් විද්‍යමාන කළේ තමන් තුන් ලොවටම ශ්‍රේෂ්ඨ බවයි. සතර පෙර නිමිති දැක සසර අවබෝධ කරගෙන ගිහිගේ හැරගිය සිදුවත් බෝසතාණන් බුද්ධ ගයාවේ ඇසතුමහා බෝරුක් සෙවණේදී භාවනා යෝගිය වැඩ සිටියා. ඒ සියලු සත්වීන් සසර දුකින් බුදවා ගැනීමේ පාරිශුද්ධ අරමුණ පෙරදැරිවයි. සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් උන්වහන්සේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනක සම්බුද්ධත්වයට පත් වුණා. බුදුන් වහන්සේ පිරිනිවන් පා වදාළේ විශාලා බහනුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවේදී. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බැවින් අප්‍රමාදව කුසල් දහමේ යෙදෙන්නැයි උන්වහන්සේගේ අවසන් බුද්ධ වචනයයි. පොහොය දිනේ වෙනුවෙන් සියත ටීවී සංවිධානය කරන සියත දම්රස දහර පොහොය වැඩසටහන අද පැවැත්වෙන්නේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී. අද දවස පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, කාව්‍යමය ධර්ම දේශන ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතයි. මේ අතර වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා දන්සැල් 16000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. කොළඹ නගරය ආශ්‍රිතව සංවිධානය කර ඇති දන්සැල් සංඛ්‍යාව 600ක්. වසංගත රෝග විද්‍යායකගේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන්පතිරණ සඳහන් කළේ දන්සැල් ලබා දීමේදී දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුගමනය කළ යුතු බවයි.
2: දන්සැල් මනා සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු වලින් යුක්තව විශේෂයෙන් පවත්වන්න ඕන. මොකද දැන් මේ දවස්වල අපි දන්නවා මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් ලංකාවේ තියෙනවා. එතකොට ඒක තියෙන්නේ විශේෂයෙන් ආහාර හා ජලය මගින් මේ රෝගය බෝ වෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා මෙවර දන්සැල් වලදී සිසිල් බීම ලබා දීම ක්‍රම අවම කරන්න කියලා. අපි ඒක පැහැදිලිවම කියන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිම තහනමක් පනවලා නැහැ. නමුත් අපි කාරුණික ඉල්ලීමක් කරනවා සියලුම දන්සැල් සංවිධායක මහත්ම මහත්මීන්ගෙන් කරුණාකරලා සිසිල් බීම ලබා දෙන එකෙන් බලකින්න.
0: මේ අතර දන්සැල් සඳහා ජනතාව කැඳවීමට බෞද්ධ කොඩි භාවිතයෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ සඳහා කහ පැහැති කොඩියක් යොදාගත හැකි බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ මහනගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශ ආශ්‍රිතව තොරණ 20ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. තොටළඟ කොස්ක සන්ධිය පිටකොටුව දෙමටගොඩ කොල්ලුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව තොරණ පැවැත්වෙන බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ. කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන වෙසක් කලාප දෙකක් ක්‍රියාත්මකයි. ජනාධිපති ලේකම් කාර්යාලය අනුග්‍රහයෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපය අද ආරම්භ වීමට නියමිතයි. ලබන දෙවනදා දක්වා දර්ශනීය පහන් කුහුඩු, වෙසක් තොරණ, දන්සැල් ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත්. බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සියත FM, සියත TV ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයයි. මෙතර වෙසක් උත්සවේ නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.A. වුඩ්ල සඳහන් කළේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි එම ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.
3: දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අපි විශේෂිත වූ ආරක්ෂිත සැලසුමක්, ඒ වගේම රතහන සැලසුමක් මේ වන විට සූදානම්. මෙවරත් අපි විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා මේ සෑම පූජනීය ස්ථානයක්ම විශේෂයෙන්ම දන්සල් සහ වෙසක් කලාප ආශ්‍රිතව සිවිල් ඇඳුමින් හැඳගත් පොලිස් නිලධාරීන් සහ බුද්ධ නිලධාරීන් ඔබගේ ආරක්ෂාවට අපි ඉන්නවා. විශේෂයෙන් පීඩාකාරී යම්කිසි කෙනෙක් යම්කිසි කරුණක් සඳහා ක්‍රියාත්මක වෙන්නේ නම් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නට මෙවරද ශ්‍රී ලංකා පොලිසිය
0: මෙම සති අන්තයේ වෙනුවෙන් ඊයේ සිට විශේෂ බස් රථ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභා ප්‍රකාශ කළා. වෙසක් උත්සව වෙනුවෙන් අද සහිට විශේෂ දුම්රිය දහවනය සඳහා එක් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

0: සහ අනුරාධපුර දක්වා එම විශේෂ දුම්රිය ධාවනය වනු ඇති. මාතර සිට බෙලියත්ත දක්වාත් ගාල්ල සිට මාතර දක්වාත් අද සහිට විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි. මේ අතර මෙවර සිරිපාවාරය අදින් අවසන්වීමට නියමිතව තිබෙනවා. සදාතුක ධාතුකරඬුව සහ සමන්දේව ප්‍රතිම ඇතුළු දේවාභරණ ශ්‍රීපාද උඩමළුවේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරය දක්වා වැඩම කරවීමේ පෙරහර හෙට අලුයම ආරම්භ කිරීමට නියමිතයි. වෙසක් පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙකු සඳහා ජනාධිපති සමාව ප්‍රධානී කරනු ලැබුවා. එම පිරිස අතරින් බන්ධනාගාරගත රැඳවියන් 33 දෙනෙකු අද නිදහස් වීමට නියමිත බවයි බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ. බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගිකෝත් සර්වකාලිනෝත් සාමයේ පණිවිඩය රැගෙන ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීම බව ජනාධිපති අනුකුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ වෙසක් පොහොය දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධයම ගොඩනැගී ඇත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණ මතයි. එබෙන්ම සාමය, සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ පරමාදර්ශී පාඩම බුදුන් වහන්සේ මෙන්ම සියලු ශාස්ත්‍රූන් වහන්සේ අනුදැන වදාළ ධර්මයේ බවයි ජනාධිපති අනුකුමාර දිසානායක සී වෙසක් දින පණිවිඩයෙන් වැඩිදුරටත් පැවසුවේ. මේ අතර බුදුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පවසනවා. සිය වෙසක් දින පණිවිඩයෙන් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ බාහිර ලෝකය ආලෝකවත් කරන්නාසේම තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කර ගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතු බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද වෙසක් පොහෝ දිනේ නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කළා. විපක්ෂ නායකවරයා පැවසුවේ බුදුන් වහන්සේ වදාළ දහමේ හරය ජීවිතවලට ළඟා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම වෙසක් දින සැමරුමේදී සලකා බැලිය යුතු බවයි. මනුෂ්‍ය වර්ගයාට හිමි මානුෂීය වටිනාකම් රැක ගැනීමට ජනතාව උත්සාහ කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. හෙට දිනේද ඉන්ධන බෙදාහැරීම සිදු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා පවසනවා. එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර සඳහන් කළේ ඉන්ධන ප්‍රමාණවත් තරම් පැවතීම හේතුවෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
1: තෙල් නිකුත් කිරීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙනවා 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. නමුත් අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. නමුත් සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි කිසිදු පාලනය කරන අපි ඔවුන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා. මේ සැරේන සතියන්තයේ ඉරිදා දිනේත් අපි කොළොන්නාව සහ මුතුරාජයල ඇතුළු සියලු පරයන්ත වෘතව ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
0: නිෂ්පාදන ආර්ථිකයේ කඩිනමින් පුළුල් කළ යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම පැවසුවේ.
2: ආයෝජනයක් සිද්ධ වෙන්න නම් මේ ආර්ථික කටයුතු පුළුල් වෙන්න නම් නිෂ්පාදනය කොහෙන් හරි අපි ආරම්භ කරන්න ඕන. මේක පුළුල් වෙන වැඩපිළිවෙලක්. දැන් එහෙම පුළුල් වෙන වැඩපිළිවෙලක් අපි පෞද්ගලිකාංශයෙන් එකපාරම හිතාමතා ඇති කරන්නේ නැහැ. පෞද්ගලිකාංශය සාමාන්‍යයෙන් කරන්නේ ආර්ථිකය දිහා බලාගෙන ඉන්නවා. හොඳ කාලයක් එනකොට ඒගොල්ලෝ තමන්ගේ මුදල් ආයෝජනය කරනවා. නරක කාලයක් එනකොට තමන්ගේ මුදල් ඒකෙන් අයින් කරගන්නවා. පුළුවන් තරම් අයින් කරගන්න.
0: මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඍජු විදේශ ආයෝජන රැගෙන ආ යුතු බව ජනාධිපති අනුකුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවන අදියරේ රබුක්කන සිට ගලකෙතර දක්වා කොටසේ ඉදිකිරීමේ කටයුතු සඳහා එක්වෙමින්.
3: අපි රුපියල් වලින් වියදම් කරනකොට අපිට වළක්වන්න බැරි විදිහටම ඒකේ ඩොලර් කොටසක් තියෙනවා. අපි පාර හදන්නේ රුපියල් වලින්. හැබැයි අපිට සිමෙන්ති ගේන්න ඩොලර් යනවා. පාර හදන්න යන්ත්‍ර සූත්‍ර ගේන්න ඩොලර් යනවා. අපිට පාර හදන්න අවශ්‍ය යකඩ ගේන්න ඩොලර් යනවා. මොකද සිද්ධ වෙන්නේ? අපි රුපියල් වලින් වියදම් කරාට ඒ වියදම් කරන රුපියල් ඇතුලේ ඩොලර් පංගුවක් තියෙනවා. ඒ නිසා අපි රුපියල් වලින් වියදම් කරන එක ප්‍රවේශම් වෙන්නත් උන. අපි රුපියල් තිබුණාටම වියදම් කරන්න බෑ. ඒ රුපියල් වලින් වියදම් කරන ව්‍යාපෘති ඇතුලේ යම් ඩොලර් කොටසක් තියෙනවා. දැන් අපේ අභියෝගය තමයි මොකද්ද? රුපියල් වලින් වියදම් කරන ගම ඒක ඇතුලේ තියෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්නේ කොහොමද? ඒක තමයි අපේ ඊළඟ දිගු කාලින සැලසුම වෙන්න ඕන.
0: ආයෝජකින්ට

0: ආයෝජන ආරක්ෂණ පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපති අනුකුමාර දිසානායක ප්‍රකාශ කළා.
1: අපි හැමදෙනාම ඩොලර් වලින් වියදම් කරනකොට කල්පනා කරන්න ඕන මේ ඩොලර් අපිට එවලා තියෙන මැද පෙරදිග ඉතාමත් අසීරුවෙන් රැකියා කරන අය උපයාගත් ඩොලර් මේ යුරෝප රාජ්‍යවල ඉතාමත් අසීරුවේ රෙස්ටුරන්ට් වල අත් කහපාට වෙනකම් පිඟන් හොදලා එකතු කරලා එවන ඩොලර් මේ අපි සැලසුම් කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. එකක් අපි ඍජු විදේශ ආයෝජන ගෙනා යුතුයි. ඉක්මනින් ශනිකව විදේශ ආයෝජන අපිට අවශ්‍යයි. අපිට අර රුපියල් වලින් වියදම් කරනකොට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න වෙන්නේ එහෙම. මේ සඳහා අවශ්‍ය වෙන බාධාවන් ඉවත් කිරීම සඳහා අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම ආයෝජකයන්ට ආයෝජන ආරක්ෂණ පනතක් අපි පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින්ම සම්මත කරන්න සැලසුම් කරලා තිබෙනවා.
2: විදේශ සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
0: ඉරානයේ සම්බන්ධයෙන් වන යුද්ධය අවසන් කිරීම සඳහා කඩිනමින් තීරණයක් ගැනීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සියටුස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ස්මයිල් බගයි පැවසුවේ සාම සාකච්ඡාවක් සඳහා වන පණිවිඩය හුවමාරුව අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි. යුද්ධය අවසන් කිරීමට නම් ඉරානයට න්‍යෂ්ටිකවියක් තිබිය නොහැකි බවත් හෝමුස් සමුද්‍ර සන්ධිය කඩිනමින් නැවත විවෘත කළ යුතු බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොන්දේසි මාලාවට ඇතුළත්. එබැවින්ම තවත් එක් කොන්දේසියක් ලෙස ඉරානයේ හැකික්මනින් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඉවත් කළ යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගයි පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම් සියල්ලක්ම එකවර සිදු කිරීමට ඉරානය බැඳී නොමැති බවයි. අවිරීවත් කිරීම පළමු කරුණ නම් හෝමුස් සමුද්‍ර සන්ධි විවෘත කිරීම දෙවන කරුණ වනු ඇති බවයි ඉරානයේ පැවසුවේ. මේ අතර ඉස්රාල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු නිවේදනය කළේ ඉස්රාල් හමුදා ලෙබනනේ ලිටානි ගඟ තරණය කර ඇති බවයි. ඒ ලෙබනනේ බේරුට් සහ බෙකා නිම්නේ සිග්‍රහණයට ගැනීම සඳහායි. ඉස්රාල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුයේ නිවේදනය කළේ ගාසා තීරෙන් 70%ක් ඉස්රාල් හමුදාව යටතට පත් වූ බවයි. දෙදහස් විසියයි පන්දුවාර විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගේ නියුත් සංචිතයේ නායකත්ව හිමි වැත්තේ චමරී අතපත්ටුයි. හෂිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කවිෂා දිල්හරි සහ හන්සිමා කරුණාරත්නද සංචිතයට ඇතුළත්. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන තුන්වනදා එංගලන්තයේ බලාපිටත් යාමට නියමිතයි. 2026 පන්දුවාර විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ජූනි 12 වනදා සිට ජූලි 5 වනදා දක්වා එංගලන්තයේදී පැවැත්වෙනු ඇත. යලි සිරස්තල වෙසක් පුන් පොහෝ දිනේ අදයි. රටපුරා දන්සැල් 16,000ක්, කොළඹ තොරණ 20ක්. ආයෝජකයන් වෙනුවෙන් පනතක් ගෙනීමට රජය සැරසේ. යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සූදානමේ. විස්සයි විස ලෝක කුසලාන සංචිතය නම් කරයි. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කොෂාරි උඩුවනකි. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
2: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: මේ පාර ඇමරිකන් මියසික් අවෝඩ් සෙරමොනියකේදී වැඩිම අවෝඩ්ස් ගානකට නොමිනේට් වෙලා හිටිය ටේලර් ස්විෆ්ට් එකම මේජර් අවෝඩ් එකක්වත් නැතුව තමයි ගෙදර යන්න වෙලා තියෙන්නේ.
2: ඒක එහෙම උනේ කොහොමද කියලා ෆෑන්ස්ලා තාම ඉන්නේ ෂොක් වෙලා.
1: කොහොම හරි බෙස් ආටිස්ට් ඔෆ් ද ඉයර් අවෝඩ් එක මේ පාර දිනාගත්තේ BTS.
2: ආල්බම් ඔෆ් ද ඉයර් උනේ සබ්‍රිනා කාපෙන්ටර්ගේ මෑන්ස් බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඇල්බම් එක.
1: K-pop category කින් Kendrick Lamar, pop category කින් Justin Bieber, Sabrina Carpenter වගේම Bruno Mars, Shakira වගේත් මේ සෙරමොනියකදී awards ගත්තා.
2: ඒ වගේම Pussycat Dolls band එකේ එදා කරපු performance එක ගැන මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා වෙනවා.
0: Talk of the Town.

0: පින් කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ පින් කරන්න.
1: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
0: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
1: බණ අහන එක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වලයි ඉපදෙන්නේ.
0: දහමින් ජීවිතය පොහොසත් කරගන්න හෙට උදෑසන 7ට සියත අහන්න.
2: සියත බණ මඩුවා.
0: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
4: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියන්න නිදහසේ ඉන්ඩ. ඒකට වා තාම තනිකට වන කවු කැමති වෙන්නත් ඒකන ඒ මිස කැමති නිදහසේ
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
6: ඔබ හදිසියෙන්වත් මේ ලද මනුස්සාත්මේ නිවන් දකින්න වීරවන්ත උනේ නැත්නම් පාඩු ඔබටමයි. මොකද පින්වත්නි, නිර්වාණ සුවේ ලබන්න මේ ලෝකයේ ඇති එකම ජීවිතේ එකම ආත්මේ මේ මනුස්සාත්මයනේ.
0: පිනකින් ලබාගත මනුස්ස ජීවිතය පවකින් අවසන් කරගන්න එපා.
6: මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා.
0: අද ජීතෙන උතුම් වෙසක් පොන් පොහොදා උදැසන 7ට ප්‍රාචීන පඬිත තිස්ස මහරාමේ පූජ්‍ය සුමන ධම්ම ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.

0: උදසන 7යි විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපස්යාණන්ගේ බුදුවීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත් ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයයි. එදා ලොම්බිනි සල්ලුවනේදී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උත්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ සිය ජීවිතය පිළිබඳ කලකිරීමෙන් පසුව 29 හැවිරි දිවියේදී ගිහි ගෙයින් නික්ම ගියා. එතැන් පටන් වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට නොහැකි වූයෙන් මෙතෙක් වැඩු අත්තකිලමතානුයෝගය සහ කාමසුකල්ලිකානුයෝගය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණෝ මද දිනකින් බුද්ධගයාවේ ඇසුතු බෝරුක මුලදී උතුම් බුද්ධත්වයට පත්විය. එසේ බුද්ධත්වයට පත් වූ අප මහා ශාන්තිනායකයාණන් වහන්සේ වසර 45ක් ලෝවාසීන්ගේ හිතසුව පිණිස කටයුතු කළසේක. එදා ලෝවැසියන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරි දිවියේදී පරිනිර්වාණය කළේ කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ සල්ලුවනේදී අදවැනි උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකයි. එවැනි උතුම් වෙසක් පුන් පොහොදා සියතෙෆම් ඔබ වෙත ගෙන එන සුමතුර ධර්ම දේශනාව මෙතැන් සිට.
1: අද දේශකයානෝ ප්‍රාචීන පණ්ඩිත තිස්ස මහරහමේ පූජ්‍ය සුමනධම්ම ස්වාමීන් වහන්සේ.

ධම්මස් සවන කාලෝ අයන් බදන්තා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.

හොඳයි, හැම දෙනහටම සම්මා සම්බුදු සරණයි. සුපින්වත්නි, අද ගෞතම භාග්‍යතුන් වහන්සේගේ උන්වහන්සේ සිද්ධාර්ථ කුමාරයාව ලුම්බිනිසාල වනෝද්‍යානයේදී මේ ලෝකයට පින්වන්ත ලෙස උපත ලැබුවේ ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බෝසතාණන් වහන්සේ විසින් බුද්ධගයාවේදී ලොවක් සනසා උතුම් සම්බුද්ධත්වයට පත් වූයේ ඒ ගෞතම භාග්‍යතුන් වහන්සේ ලොවක් හඬවමින් ලොවක් සංවේදී කරමින් කුසිනාරාවර මල් රදරුවන්ගේ උපවත්තන සාල වනෝද්‍යානයේදී පරිනිර්වාණයට පත් වූයේත් අද වගේ උතුම් වෛශාක්‍ය පුන් පොහෝ දිනයකයි. ඉතින් අද ලංකාවාසී ලෝකවාසී බෞද්ධ පින්වත් හැමෝටම තාම වටින සුවිශේෂී පුන් පොහෝ දවසක්. එතමයි වෙසක් පෝය. ඉතින් එහෙමනම් අද මේ උදෑසනම සියත FM නාලිකාවත් සමග ඔබ සහ සම්බන්ධ වෙලා පුන් පොහෝ දවසේ උදෑසනම මේ සූදානම් වෙන්නේ ධර්මාවලෝකයෙන් ජීවිතාවලෝකනය උපදවා ගැනීමටයි.

යයි හොඳයි. එහෙමනම් අද මම සූදානම් වෙන්නේ සියතෙෆෙම් මාධ්‍යජාලය තුළින් වෙසක් පුන් පොහොය දවසේ ඔබට ජීවිතයට අත්‍යවශ්‍යම වන ඒ අපේ දරුවන්ට තරුණයන්ට වැඩිහිටි හැමෝටම ඉතාම අත්‍යවශ්‍ය වන විශිෂ්ට භාගතුන් වහන්සේ විසින් දේශිත පරම ගාම්භීරෝ ධර්මකාරණාවක් අද දේශනා කරන්නයි මගේ සූදානම. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්වත්නි පංච බල පිළිබඳවයි. අර මම මුලින් සඳහන් කළ හිත පාඨය පංච බල. ඒ තමයි ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය සහ ප්‍රඥා බලය. ඔන්න පංච බල. හැබැයි අපි කල්පනා කරොත් අපිට වැටහෙනව යම් දෙයක්. ඒ මොකද්ද? මේ පංච බල අයිති වෙන්නේ මොන වටද? කල්පනා කරවතින් වැටහෙන්නට ඕන. අපි දන්නවා අපිට නිවන් මාවත නිවන් මාර්ගය පෙන්වන භාග්‍යතුන් වහන්සේගේ ධර්මකාරණ තුළත් ධර්ම කොට්ටාසයක් තියෙනවා. නාමිකවය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. එහෙමනම් දැන් අපි මුලින්ම ඉගෙන ගමු මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මොනවද කියලා. අද මේ බණහන කාට හරි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පුළුවන් නම් ඒකෙන ඉහළ ප්‍රඥාවන්තේ බැරිය ඉන්නවනම් අද මම ඔබට ඉතාම පහසු ක්‍රමයක් ඉතාම ලේසි ක්‍රමයක් කියලා දෙනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය වටහා ගන්නට තේරුම් ගන්නට. එනිසා හැමෝම හොඳ ශ්‍රද්ධාවෙන් හොඳ අවබෝධයෙන් අද ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. පින්වත්නි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රධාන වශයෙන් අපි දන්නා නාමිකව ගත්තොත් මේ ටික මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ධර්මකාරණ 37යි. සත්‍තිස් කියන්නේ 37ක්. එහෙමනම් මේ ධර්මකාරණ 37 ප්‍රධාන වශයෙන් කොටස් 7කට බෙදෙනවා. ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මය, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්තබොජ්ජංග, ආරෂ්ඨාංග මාර්ගය වශයෙන්. එහෙමනම් මෙන්න මේ කියපු කොටස් 7ට අර ධර්මකාරණ 37ම ඉති වෙනවා. එහෙමනම් බලුවොතින් ඔන්න එක් සතර සතිපට්ඨාන ධර්මය. ඒ මොනවද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඔන්න සතර සතිපට්ඨාන ධර්ම කොටස් 4. ඔන්න 37න් ධර්ම කාරණා 4ක් අයින්. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය මොනවද? නෝපන්න කුසල් නූපදවීම, උපන්න කුසල් දුරු කිරීම, නෝපන් කුසල් ඉපදවීම, උපන් කුසල් දියුණු කිරීම. ඔන්න ඒ 4. ඊට පස්සේ සතර ඉද්ධිපාද. ඒ මොනවද? ඡන්ද, චිත්ත, විරිය, වීමංසා. ඔන්න ඒ 4ත් 37න් අයින්. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය. මේ පංචේන්ද්‍රිය පින්වත් මේ අසකරණාසි දිව ශරීරය නෙවෙයි, හොඳට වටහා ගන්න. මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ පඤ්ඤා ඉන්ද්‍රිය. ඒ කියන්නේ ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය පහ. ඊට පස්සේ බල පහ මොනවද? පංච බල. ඒ ශ්‍රද්ධා බලය, වීරය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. මේක ලේසි. මේ ශ්‍රද්ධා, වීරය, සති, සමාධි කියන මේ කාරණා පහ, පඤ්ඤා කියන කාරණා පහ මතක තියාගන්න පින්වත්නි. ඉන්ද්‍රිය වශයෙන්ොත් මේ පහමයි, බල වශයෙන්ොත් මේ පහමයි. ඊට පස්සේ සප්තබොජ්ජංග මොනවද? හයවෙනි කාරණාව සති සබ්බොජ්ජංගය, ධම්මවිද්‍ය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ඛා සම්බොජ්ජංගයයි. ඔන්න සප්තබොජ්ජංග. ඊට පස්සේ අන්තිමේ ආරෂ්ඨාංග මාර්ග ධර්ම කාරණා 7 මොනවද? 8 මොනවද? ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න එහෙමනම් ආරෂ්ඨාංග මාර්ගය. අද එහෙමනම් අපි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් සාකච්ඡා කරන්නේ අහන සූදානම් වෙන ශ්‍රවණය කරන බලාපොරොත්තු වෙන්නේ ඉතාම පොඩි කොටසක්. ඒ තමයි පංච බල. 37න් 5යි අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ. හරි, එහෙමනම් පින්වත්නි මොනවද පංච බල ටික? ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. හරි, අපි ඇත්තමට මුලින්ම කියන්න බලන්න මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ. දැන් ඔබ මේ බණ ටික අහන ගමන් හිතින් පොඩ්ඩක් මේ ගැන කල්පනා කරන්න. ඔබ දැන් මේ වෙලාවේ පන්සලේ ඉන්න වෙන පුළුවන්, ඔබ වාහනයගෙන ගම වෙන පුළුවන්, වෙන වැඩක් වෙන පුළුවන්. ඒ අතරේ පොඩ්ඩක් කල්පනා කරන්න මේ ධර්මයේ පිළිබඳව මොනවද මේ ධර්ම කාරණා කියලා. එහෙමනම් මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ පින්වත්නි බුදුන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි පවතින අචල විශ්වාසය. ඒ කියන්නේ දැන් මේ ඔන්න දැන් මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? තුනුරුවන් කෙරෙහි පවතින නොසැලෙන
නිශ්චල විශ්වාසයටයි. දැන් අපේ ඇත්තෝගාව එවැනි නිශ්චල අචල විශ්වාසයක් තුනරුවන් කෙරෙහි තියෙනවද? ඔන්න දැන් අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරනව දවසක් මේ ලෝකෙ ඉන්නව පින්නත් සද්ධානුසාරී කියලා පුද්ගලෙයි. මේ සද්ධානුසාරී පුද්ගලයාගේ ස්වභාවය මේ සද්ධානුසාරී පුද්ගලයා පින්නත් තුනරුවන් කෙරෙහි උපරිමයෙන් විශ්වාසය තියෙන කෙනෙක්. කියන්නේ මේ සද්ධානුසාරී කියන නම කියන්නේ තේකනේ සද්ධානුසාරී කියලා. එයාට බුදුන් වහන්සේ ධර්මයේ සංඝයා කෙරෙහි උපරිමේටම විශ්වාසයි. දවසක් බුදුහරු දේශනා කරනවා මහණෙනි මේ ලෝකයම් තුනරුවන් කෙරෙහි උපරිමයෙන් විශ්වාස කරන සද්ධානුසාරී පුද්ගලෙක් වේද? අන්න එහෙම කෙනෙක් මම කවදාවත් දැකලා නැහැ මගේ මේ බුදුවැසින් අඩුම සෝවාන්වත් නොවි මැරෙනවා. මොකද එනම් මේ කියන්නේ තුනරුවන් කෙරෙහි උපරිමයටම විශ්වාස කෙනා කවදාවත් පෘථග්ජනව මැරෙන්නේ නැහැ. අඩුම සෝවාන් නැත්නම් රහත්. දැන් ඔබ කල්පනා කරන්න ඔබට ඔබ දැන් මේ වෙලාවේ සෝවාන් වෙලාද? ඊට වඩා ඉහළින් ඉන්නේ නැත්නම් පහළින්ද? අද බහුතරයක් ඉන්න අපි පෘථග්ජනයි තාම පින්නත්නි. එතකොට එහෙමනම් පෘථග්ජන අපි ගාව කිසිම වෙලාවක නැහැ තුනරුවන් කෙරෙහි උපරිමයේ විශ්වාසයක්. අපි ගාව තියෙන මොන වගේ විශ්වාසයක්ද? ඔටෝමැටික් එන යන. හොඳට මතකෙ තියාගන්න, අපි ගාව මේ තියෙන ශ්‍රද්ධාව ඔටෝමැටික් එනවා, ටික වෙලාවකින් බැහැරව යනවා. මං කොන්න ඔබේ ශ්‍රද්ධාව උපමා කරනවා මෙන්න මෙහෙම. මොකටද මං උපමා කරනවා පින්නත්නි ඔබේ ශ්‍රද්ධාව ක්ලෝරීන් වලට. දැන් බලයි මොකද්ද මේ පොඩි හඳුරු දේශනා කරන්න කියලා මම පැහැදිලි කරන්නම්. දැන් ඔන්න හිතන්න, ඔන්න එක පැත්තක තියෙනවා පින්නත්නි ඔබේ ඉස්සරහා ලිඳක්. හැබැයි මේ ලිඳේ උඩ මැද යට හැම තැනකම කුණුරොඩු. දැන් ඉතින් ඔබ මොකද්ද කරන්නේ? ඒකට දානවා ක්ලෝරීන් පිරිසිදු වෙන්නට. දැන් ක්ලෝරීන් දැම්මට කියලා පින්නත්නි කුණු ටික ලිඳෙන් උඩට එනවද මතු වෙනවද නැහැ. මොකද්ද වෙන්නේ? ක්ලෝරීන් එකේ පව එක නිසා මේ කුණු ටික රොඩු ටික ක්ලෝරීන් බලය හේතුවෙන් තට්ටුවක් බැඳිලා ලිඳ පතුලට යනවා. දැන් වතුර පිරිසිදුයි. හැබැයි හැමදාම මේ ක්ලෝරීන් එකේ බලය තියෙනවද? නැහැ නේද? එහෙනම් මොකද්ද වෙන්නේ? ක්ලෝරීන් එකේ බලය සතියක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ ගිහිලි ඉවර වෙනවද යම් දවසක, අන්න එදාට ආයෙමත් අර කුණු රොඩු මඩට කැරකි කැරකි කැරකි කැරකි ලිඳ උඩට එනවා. එහෙමනම් අපේ හිතත් ඒ වගේනේ. දැන් ඔන බලලින්දී උඩ මැද යට කුණුනේ. අපේ හිතේ උඩ මැද යට කෙලෙස්, හැමතැනකම කෙලෙස්. ලිඳට බෙහෙත ක්ලෝරීන්, හිතේ කෙලෙස් වලට බෙහෙත ශ්‍රද්ධාව. ක්ලෝරීන් දාපු ගමන් කුණු ටික පතුලට ගියා. හිතර ශ්‍රද්ධාව ආපු ගමන් අපේ හිතේ තියෙන කෙලෙස් ටික තට්ටුවක් බඳින හිත පතුලට යනවා. දැන් ඔබ මේ බණහන්නේ ශ්‍රද්ධාව වෙන්නේ ඔබ ගාව දැන් මේ වෙද්දි කෙලෙස් ටික යටපත් වෙලා. සම්පූර්ණ නෙවෙයි, යම් තාක් ඔබේ කෙලෙස් යටපත් වෙලා ශ්‍රද්ධාවේ බලය නිසා. හැබැයි පින්වත්නි අපේ ශ්‍රද්ධාවේ බලයත් හැමදාම තියෙන්නේ නැහැ. මේකත් ඉවර වෙනවා, එක්ස්පයර් වෙනවා, නැති වෙල යනවා පවර් එක. ආයේ මත් දැන් ඔන්න ඔබේ දැන් ශ්‍රද්ධාවෙන් දැන් ඉන්නවා. ශ්‍රද්ධාව හිතින් ගියපු ගම මොකද්ද වෙන්නේ? ආයෙමත් කෙලෙස් ටික අර ලිඳට දාපු ක්ලෝරින් එකේ බලවරුණාමකේ කොනට උඩට ආවා වගේ හිතේ ශ්‍රද්ධාව හිතින් ගියපු ගමම ආයෙමත් කෙලෙස් ටික හිත උඩට එනවා. දැන් හිතර මෙහෙම ඕන. දැන් ඔන්න බණක් මැදදී ධර්ම දේශනාවක් අතරතුරදී ඔන්න දේශිකන් වහන්සේට හදිස්සියෙන් කැස්සක් එනවා. හිතමුක මෙහෙම, ඔන්න ඉතින් අපේ දේශිකන් වහන්සේ ඒ කැස්ස නිසා පොඩ්ඩක් මයික් එක ඕෆ් කරලා පොඩ්ඩක් අහිනවා, ටික වෙලාවක් ඉන්නවා. දැන් ඔන්න පින්වත්නි, හැබැයි ඒ දේශිකන් වහන්සේ ආයෙමත් බණ පටන් ගද්දී එකට මොකද කරන්නේ? එකටම කරන්නේ ඔබට සාදු කියන්න කියනවා. ඒ හේතුව මොකද? අර සාමින් වහන්සේ කහින වේලේ ඒ පොඩි මිනිත්තුව දෙක පින්නත්නි ඇති අපිට හිතේ ශ්‍රද්ධාව බැහැර වෙලා කෙලෙස් උඩට එන්න. එහෙමනම් ඇයි ආයෙමත් සාදු කියන්නේ? කියන්නේ මුලදීම ඒ ගිය ශ්‍රද්ධාව හිතට ආයෙමත් ගෙන්වන්නට. එනිසා මතකෙ තියාගන්න, මේ ශ්‍රද්ධාව පින්නත් අපි හැමෝටම හරි වැදගත්. මොකද බුදුහරු දේශනා කරන යමෙකුට බුදුන් වහන්සේව ධර්මයේ සංඝයා විශ්වාසයෙන් ඔහුට පිහිටට ධර්මයේ පිහිටනවා. ඔහුට ඒ පින මේ විශ්වාසයෙන්ම නිවන් දකින්නට මේ කුසලයේ හේතු වෙනවා. මම ඔබට පොඩි කතාවක් කියලා දෙන්නම්. ඔබ දන්නවා මේ කතාව මේ සුමන මල්කරුගේ කතාවයි. සුමන කියන්නේ රජගහ නුවර ජීවත් වුණු දුප්පත් මිනිසෙක්. මෙයාගේ ජොබ් එක මෙයාගේ රැකියා වුණේ බිම්බිසාර මහරජුට දිනපතා පිච්ච මල් නැලියටක් ලබා දෙන එකයි. ඉතින් සුමන හැම දවසකම නොවරදවා මේ වැඩේ කරනවා. එයාගේ ජොබ් එකනේ. ඉතින් දවසක් ඔන්න සුමන වෙනද වගේ මල් ටික හදාගෙන ඔන මාලිගයට එන ගමන්. එදා භාග්‍යතුන් වහන්සේ මහා සංඝ පිරිස සමගින් රජගහනුවර මැදුන පිණ්ඩපාතේ වඩිනවා. පාගමනේ වඩිනවා. එදා විශේෂයක් තිබු බුදු ශරීරේ. අපේ භාග්‍යතුන් වහන්සේලා පින්නත් සමහර දවස්වලට මේ බුද්ධ චීවරේ කිසිම වෙනසක් එළියට පෙන්වන්නේ නැහැ. ඒකනේ අපි උදාහරණයක් ගත්තොත් පොක්කුසාති මහරජේ කතාව. දැන් එතුමා
බුදුහාමුදුරුව හමු වෙලා බුදුහාමුදුරුවන්ගේ බණ අහලා ඉවරනකම්ම දන්නේ මේ කවුරු බවද? බුදුහාමුදුරුව බව. හේතුව උන්වහන්සේ සමහර දවස්වලට මේ කයින් කිසිම වෙනසක් එළියට පෙන්වන්නේ නැහැ. හැබැයි සමහර දවස්වලට නීල, පීත, ලෝහිත ආදී ෂඩ් වර්ණේ විහිඳවනවා. ලස්සනට බුදු රස්මාලාවක් මේ ශරීරේ. ඔන්න එතකොට මතක තියාගන්න, එහෙම විහිඳන දවසට අනිවාර්යෙන් කාට හරි දාට පීඨක් බුදුන් වහන්සේගෙන් හම්බෙනවා. විශේෂයක් වෙනවා මේ සමාජයේ. ඔන්න අද හැමන ලක්කෙක අද වාසනාව හම්බෙන්නේ සුමනට. සුමන බුදුන් වහන්සේව දැකලා දැකපු ගම දනගහගත්. දනගහගෙන දෑ දෙක තු කරගෙන වැඳන් ඉන්නවා. ඒ අතර ඇස් දෙකෙන් කඳුළු කැට කඩාගෙන වැටෙනවා. ශ්‍රද්ධාවට තුනුරුවන් කෙරෙහි සුමන කල්පනා කරා, මම මොනවද බුදුන් වහන්සේට පූජ කරන්නේ කියලා. කල්පනා කරද්දී තමන් දුප්පත් තමන්ට දෙන්න කිසි දෙයක් නැහැ. එවැනි මල් ටික දැක්කා. සුමන කල්පනා කරා, දැන් මම මේ මල් ටික රජුට නොදුන්නොත් ඉතින් අනිවාර්ය රජු මට අච්චුතිය මගේ හිසකසා දමාවි. අය කල්පනා කරා, අනේ කමක් නැහැ, ඕන දෙයක් වෙච්ච දෙන් කියලා සුමන එක මල් නැලියක් බුදුන් වහන්සේට පූජ කරා. බුදුන් වහන්සේ පැතර විසි කරා. ඉතින් කොන විශේෂත්වයේ පින්වත්නි, ඒ එක මලක්වත් බිමට වැටුනේ නැහැ. එළම කඳුනේ බුදුන් වහන්සේගේ සිරස මත පිහිටියා. වියනක් වගේ, මල් වියනක් වගේ. මේක දැකලා සුමන තව ටිකක් පැහැදිලා දෙවෙන්නලිය ඍෂි කරා බුදුහාමුදුරන්ගේ පැතර. ඔහොම ගිහිල්ලා අන්තිමේ මල් නැලි අටම බුදුහාමුදුරන්ට පූජ කරා. දැන් එක මලක්වත් බිම නැහැ. ඔක්කොම වියනක් වගේ බුදුන් වහන්සේගේ සිරස මත. ඔන්න දැන් සුමනට හරි සතුටුයි, පුදුමයි. ඉතින් සුමන දැන් ඔන්න හිතේ ශ්‍රද්ධාවෙන් ගෙදර ගියා. පිනගෙන හිත හිත බුදුන් වහන්සේත් රජගහ නුවරම වැඩිය වටේට. ඒ අතර ඒ පිච්ච මල් සුවඳ මුළු රජගහ නුවරම සුවඳවත් වුණා. බිම්බිසාර රජුට මේ සුවඳ දැනුණ නැතුම කල්පනා කරා, මොකද්ද මේ පිච්ච මල් මෙච්චර සුවඳක් කියලා. ඔය අතර දැන් ඔන්න සුමන ගෙදර ගියානේ. සුමනගේ බිරිඳ පින්නත් ටිකක් වසයි. අපි උපාසකම් වල එහෙම නෑ නේද? අපි කාරුණික වෙන්න ඕනේ. දැන් ඔන්න සුමනගේ බිරිඳ අහනවා, "මනුස්සයෝ කොසල්ලියද? ඇයි මෙහි සතින්?" සුමනකෝ විස්තරේ, "මම මෙහෙම දෙයක් කරා කියලා මල් රජුට දුන්නේ නෑ කියලා විස්තරේ කිව්වම බිරිඳ හොඳටම බය වුණා. බය වෙලා කියනවා, "අනේ මනුස්සයෝ, අද මේ කරපු දේෙන් වෙන්නේ හොඳක් නන් නෙවෙයි. අනිවාර්යෙන් මහරජු අපිවයි ඔයාවයි දරුවෙ ටිකයි මරලා දාවි." හොඳටම බය වෙලා අඬාගෙන දුවල ගියා රජතුමා ගාවට බිරිඳ. සුමනගේ දුවල ගිහිල්ලා ඔන්න තර ගහගත්තා. රජුට කියනවානේ, "රජතුමනි, සමාවෙන්න. අපේ සුමන ගතින් ඔන්න මෙහෙම දැක්ක විස්තරේ කිව්ව වෙච්ච දේ කිව්වා." රජු කල්පනා කරලා කිව්වා, "අම්මේ, අඬන්න එපා, නැගිටින්න." "ඇයි අඬන්නේ? සුමන කරේ වැරද්දක් නෙවෙයිනේ. සුමන කරේ මම ගලියුත්තක්. ඉතින් සුමන මගේ මල් ටික බුදුහාන පුරේ වැරද්දක් නෑ. ඒකේ මනස සතුටුයි." එහෙම කියලා රජතුමා පැහැදුනා සුමන ගැන. පැහැදිලා එයාට ගම්ව රටක් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, රජතුමා ගාව තියෙන රාජකීය භාණ්ඩ හැරුණකොට අනිත් හැම සැප සම්පත්තියකින් මෙතුමාට සුමනට කොටස් 8ට ලබා දුන්නා. දැන් ඔන්න සුමන මල් කාර්යයක් නෙවෙයි, දැන් සුමන සිටුවරේ. දැන් මේ කතාව කටින් කට ගිහිල්ලා මුළු රජගහ නුවරම පැතිරුණා. දවසක් ආනන්ද හැඳුර මේ කතාව අහලා බුදුහාන මතක් කරන බුදුහාමුදුරන සුමන, "ඔබ වහන්සේට මල් පිදූ කුසලෙන් අර සිටුවරෙක් වෙලා" කිව්වා. බුදුහර දේශනා කරන ආනන්ද, "සුමන, මා වෙනුවෙන් ඔහුගේ මුළු ජීවිතයේම කැප කරා නෙව. ඔහොම ඔහුගේ ජීවිතේ මට පූජ කරා ශ්‍රද්ධාවෙන්. ඒ ශ්‍රද්ධා බලයෙන් ඒ කුසලයට හැම්මෙන ආනිසස්ථාමය පොඩ්ඩේ භුක්ති විඳින්නේ. මේයින් පටන් කල්ප ලක්ෂයක් යනකම් සුමන කිසි මාත්මයක සතර පාය වැටෙන්නේ නැහැ. සුගතිය පමණයි රැඳෙන්නේ. ඔහොම ගිහිල්ලා කල්ප ලක්ෂ අවසන් යම් දාකද අන්න එදාට සුමන පසේ බුදුරෙක් බවට එනමින් පත් වෙලා, සුමන නම් පසේ බුදුරෙක් බවට පත් වෙලා මේ සංසාර කතරෙන් නිමෙනවා මේ මහ කුසලයම නිසා." දැන් බලන්න පින්නත්ති, ශ්‍රද්ධාවේ මහිමය, ශ්‍රද්ධාවේ බලය, ශ්‍රද්ධාවේ ආනිසංස. එනිසා අපේ මේ ඇත්තෝ දැන් ඔය සමහර උපාසකම්ල ඉන්නව මෙහෙම. මේ බණහන ඇත් එහෙම ඉන්නවත් දන්නේ නෑ. සමහර උපාසකම්ල හොඳට පින් කරනවා, හොඳ අවබෝධයෙන්. දැන් සමහර හොඳට දානමානාදී පින්කම් කරනවා. හැබැයි ගෙදර ගිහිල්ලා ඒ පින්කම ලියනවා පින් පොතේ. හිතරම් දැන් අද ඔන්න එක පන්සලට දානේ පූජ කරා. ගියා, ඩේට් එක දැම්මා, පන්සලේ විස්තර ලිව්වා. පහුවදා වෙන පන්සලකට ගිලන් පස්ස පූජාවක් කරා. ඒකත් ගියා, ගිහිල්ලා ලිව්වා විස්තරේ. දැන් ඔහම ලියලා ලියලා දැන් අපි දන්නවා අපේ ජීවිතයේ පින්වත්නි හැමදාම සැපම හම්බෙනවද අපිට? නෑ. අපි දන්නවා අපේ ජීවිතේ සැප වගේම අපිට අපේ ජීවිතේ දුකත් හම්බෙනවා. දැන් අපේ ජීවිතේ අපිට සමහර කාලවල ප්‍රශ්න හරි අඩුයි දැනසීමේ. හැබැයි සමහර කාලවල ප්‍රශ්න උපරිමයට හිතා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් එනවා. දැන් මේ උපාසකම්ම මොකද්ද කරන්නේ? අර ජීවිතයේ ප්‍රශ්න වැඩි කාලේ, දුක් කරදර වැඩි කාලෙකටම කරන්නේ
ලාච්චුවැරල ගන්නවා පින්පොත අරගෙන මුළු ගමට මැහෙන්න ඔන්න කරපු පින්කම් ටික විස්තරات එක්ක දැන අන ඔක්කොමටි කියනවා කියලා පින්කම් ටික ඉවරුනාට පස්සේ දැන් මේ වෙලාවේ ජීවිතේ තියෙන ප්‍රශ්න ටිකත් හයියෙන් කෑ ගහලා කියනවා ගමට මැහෙන්න කියලා ඉවරලා කියනවා අන්තිමේට මේ බලන්න අච්චර යහගේට පව කරගෙන ඉන්නේ උන්ට හොඳින් ඉන්නවා මෙච්චර පින් කරන මටමයි මෙහෙම වෙන්නේ දැන් කල්පනා කරන්න ඔබ එහෙම යම් දවසක කියනවා නම් පින්නත් නී ඔබ මනා ශ්‍රද්ධාවෙන් නෙවෙයි පින් කරලා තියෙන්නේ එනිසා මතක තියාගන්න ජීවිතයේ ප්‍රශ්න කැඩල ඕන තරම් එනවා. නමුත් කිසිම වෙලාවක බුදුන් වහන්සේ ධර්මයේ සංඥා කරේ පවතින ශ්‍රද්ධාව අඩු කරගන්න එපා. ශ්‍රද්ධාව නැති කරගන්න එපා. හේතුව ඒ විපාකය ඔබටමයි. ඒ අලහබේ ඔබටමයි. හැබැයි ඔබ ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවද ඔබට පින්නතර සුමන වගේ සංසාරයෙන් නිවෙන්නත් ඒ පින හේතු වෙනවා. ඔන්න ශ්‍රද්ධා බලය. දෙවිති බලය මොකද්ද පින්නත්නි? වීරිය බලය. මොකද්ද මේ වීරිය කියන්නේ? ආ කෙලෙස් තවමින් දස කුසල් බැහැර කරමින් කුසල් වඩමින් මේ සංසාර ගමනෙන් අත්මිදින් දරන්නා වූ යහපත් උත්සාහයයි මේ සංසාරයෙන් ඈතර වෙදරන්නා වූ යහපත් වෑයමයි වීරිය කියන්නේ. අපිට බුදුහාමුදුරුවෝ මේ වීරියට ධර්මයේ කාරණා හතරක් කියලා දුන්නා. ඒ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරියෝ. මොනවද? අනුපාණං පාපකාණං අකුසලාණං ධම්මාණං අනුපාදාය. ඉගෙනේ නෝපන් අකුසල් නොපිදවීමේ වීරිය. දෙක උප්පාණං පාපකාණං අකුසලාණං ධම්මාණං පහනාය. ඒ කියන්නේ උපන් අකුසල් ධර්මයෝ බැහැර කිරීම දුරු කිරීම ප්‍රහාණය කිරීම. තුන අනුපාණං කුසලාණං ධම්මාණං උපාදාය. නෝපන් කුසල ධර්මයෝ ඉපදවීම. අවසානික උප්පාණං කුසලාණං ධම්මාණං තිටියාවේ පුල්ලාය. උපන්නාව කුසල ධර්මියෝ මහත් භාවයට විපුල භාවයට පත් කර ගැනීම. දැන් එහෙනම් අපි කල්පනා කරන අපේ උපාසකමල උපාසක තාත්තලා ටික පින්වත් ලෙස කල්පනා කරගන්න පොඩ්ඩක්. දැන් ඔන ඔබේ ජීවිතයේ ඔබට නොයෙක් ප්‍රශ්න නොයෙක් ගැටලු එනවා ජීවිතේට. නොයෙක් විදිහේ චේතනා නොයෙක් විදිහේ කල්පනා එනවා සිතට. නමුත් ඔබ දක්ෂ වෙන්න මොන දේ හිතට ආවත් වීර්යවන්තව කල්පනාකාරීව ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ කටයුතු කරන්න, ධර්මයේ පිහිට ලබා ගන්න එකට වීර්යවන්ත වෙන්න ඕනේ. ඔබ හිතන්න ඕන මෙහෙම මේ වීරිය පින්වත්නි නිවන් දකින්නත් ඕනේ ලෞකිකවත් වීරිය අපිට ඕනේ. ඒ මොකදද හිතන්න ඕන මෙහෙම ඔන්න අපේ මේ ළමයි දරුවෝ ඉන්නව සත්පුරුෂ ළමයි ශිෂ්‍යත්වය ඕ ලෙවල් ඒ ලෙවල් ලියන. දැන් වරපඩ කල්පනා කරන්න ඕන ඔයාලා විභාගේ පාස් වෙන්නත් වීරියවන්ත වෙන්න ඕනද නැද්ද? වීරියවන්ත වෙන්න ඕන පාඩම් කරන්න ඕනේ. දැන් ඔන්න ශිෂ්‍යත්වයට ලකුණු 200ක් ගන්න නම් නිකන් ඉඳලා බෑ. පාඩම් කරලා මහන්සි වෙන්න ඕන වීරියවන්ත වෙන්න ඕනේ. ඕ ලෙවල් ඒ නමයක් ගන්න නම් වීරවන්ත වෙන්න ඕනේ. ඒ ලෙවල් A3ක් ගන්න නම් වීරවන්ත වෙන්න ඕනේ. ඒක ලෞකිකව හැබැයි. දැන් අපේ තාත්තලා මෙතන බනහනවනේ. අපේ තාත්තලා දැන් ඔබ මේ වෙලාවෙත් මොකක් රැකියාවක් කරන්න වැති. අද පොයේ උනාට සමහර ඇත්තෝ. එතකොට ඔබ දැන් මේ හැමදේම කරන්නේ දරුවන් වෙනුවෙන්. මුදල් ලෝපයන්න. කාලෙබල සතුටින් ඉන්න. එහෙමනම් ඔබට එහෙම කාලෙබල සතුටින් ඉන්නත් මුදල් ලෝපයන්න වීරවන්ත වෙන්න වෙන. උත්සාහවන්ත වෙන බුදුහරු දේශනා කරේ උට්ටාන උත්සාහයෙන් වීරයෙන් බලෙන් තමයි සල්ලි හොයන්න ඕනේ. ධාර්මිකව. එතකොට එහෙමනම් පින්වත්නි, ඒ හැමදේම හැබැයි ලෞකිකයි. නිවනට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ලෝකෝත්තරව නිවන් දකින යහපත් විහිරියක්, නිවන් දකින උත්සාහයක්, නිවන් දකින කැපවීමක් දරනවද? අන්න පින්වත්නි, ඒ ඔබට විහිරි බලයෙන් නිවනට උපකාර වෙනවා. දානික කල්පනා කරන්න මේ ඇත්තෝ අපි අද මේ වෙසක් පොය අදිෂ්ඨාන කරගන්න පින්වත්නි, අපි දන්නවා අපේ භාග්‍යවතුන් වහන්සේ අද වගේ

මොකද පින්නත්නි නිර්වාණ සුවේ ලබන්නට නිර්වාණ සුඛ අවබෝධ කරගන්නට මේ ලෝක ඇති එකම ජීවිතේ එකම ආත්මෙම මනුසාත්මයනේ. ඒ නිසා අපේ මේ සත්පුරුෂ පින්නත් ඇත්තෝ ටික හොඳට අදිෂ්ඨාන කරගෙන වීරවන්ත වෙන්න මේ මනුසාත්මේ නිවන් දකින්න වීරවන්ත වෙන්න. ඔන්න දෙවෙනි බලය වීරිය බලය. තුන්වෙනි බලය මොකද්ද? සති බලය. ඔන්න අත්‍යවශ්‍යම දෙයක් හොඳට අහගන්න ඕනේ. මොකද්ද පින්නත් මේ සතිය කියන්නේ? සිහියයි. සිහි කල්පනාවයි. එතකොට එහෙනම් මේ සිහිය කියන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න, සිහිය කියන්නේ past වත් නෙවෙයි, future වත් නෙවෙයි, මේ present එකන අතීත ජීවත් වෙන එකක් නෙවෙයි, අනාගතයේ ජීවත් වෙන එකක් නෙවෙයි, මේ වර්තමානයේ මේ දැන් live මේ වෙලාවේ ජීවත් වෙන එකයි සිහි කල්පනාව කියන්නේ. දැන් ඔබ මේ වෙලාවේ බණ අහනවා, ඔබ භාවනා කරනවා, ඔබ දානෙ ගන්නවා, ඔබ ධර්ම ශ්‍රවණය කරනවා, ඔබ නිදා ගන්නවා, ඔබ කෑම කනවා, ඔබ නානවා, ඔබ වැඩ කරනවා, මේ මොන හරි දෙයක් ඔබ මේ වෙලාවේ කරනවා නම් ඔබට සිහිය තියෙනවනේ. දැන් මම මේ කරන දේ මතක තියාගන්න පින්වත්නි, මේ සිහිය කියන දේ නිවන් දකින්නත් ඕනේ, ජීවත් වෙන්නත් ඕනේනේ. දැන් බලන්න අපි ගොඩක් අය සිහියෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. ඒක අතීතේ අපරාධෙම මරකහම කරා නම්, මම මේක මෙහෙම කරා නම්, මට මේක මෙහෙම කරන්න තිබුණා, මම මෙහෙ නොගෙහින්, ඔය වගේ පින්වත්නි අතීතේ වෙච්ච ඒවා කල්පනා කරන. නමුත් ඒක නිෂ්ඵලයිනේ. ඔබ කොච්චර අතීත ගැන කල්පනා කරත් ඒ වගේ හරි ගස්සන්නට බෑ. සමහර අනාගතයේම ජීවත් වෙන මෙහෙම මෙහෙම මං කරනවා කරනවා කියලා. නමුත් මේ සතියෙන් වෙන්නේ මේ වර්තමානයේ ඔබ ජීවත් කරවන එකයි. දැන් ඔබ හිතන මෙහෙම ඔන්න, දැන් අද ගොඩක් අය සමහර ඉන්නවා පින්වත්නි සිහියෙන් නෙවෙයි කටයුතු කරන්නේ. සිහි කල්පනාවක් නෑ. දැන් සමහර අම්මලා ඉන්නවා අපි දන්න දක්ල තියෙන අම්මා දවල් තේ හදලා තේ එක වක් කරද්දී කයින් එක ක්‍රියාවක්. හැබැයි එතන සිහිය නෑ. මොකද්ද වෙන්නේ? තේ කෝපයත් තේ හැලෙනවා. ඔන ඔක්කොම ටික පොළවේ ගහලා දැන් දරුවන්ට බයිනවා උඹල නිසා මෙහෙම වෙන්නේ කියලා. නමුත් වැරද්ද කාගේද? අම්මගේ. මොකද අම්ම සිහියෙන් නෙවෙයි කටයුතු කරන්නේ. දැන් හිතන මෙහෙම ඔන්න, ඔන්න අපේ මේ දරුවෙක් කරන පාර මාරන පොල්නේ කොබෝබ පාර මාරු වෙනවා. දැන් ඔබේ සිහිය නෑ එතන. දැන් මොකද වෙන්න බැරි? හැප්පිලා මැරෙන්නත් පුළුවන්නේ. මොකද මේ සිහිය කියන දේ අපිට ජීවත් වෙන්නත් ඕනේ. ඔය සමහරත් ඉන්නවා දැන් ඔන්න නිදාගන්නේ ඇඳ උඩ රැට. හැබැයි පහව දැඳ පල්ලේ අම්මා තමයි හොයන්නේ හේතුව සීනදිකම. දැන් අපි බුදුන් වහන්සේ ගන්න මේ ලෝකේ ඉහළම සිහිය තියෙන පින්නත් නේ බුදුන් වහන්සේලාට. උන්වහන්සේලා යම් තැනක යම් ආකාරයේ සිංහසෙයියාවෙන් යම් තැනක සැතපෙනවද අවදි වෙන තුරාවටම කිසිම වෙනසක් නැහැ ශරීරේ. හේතුව මේ ලෝකෙ ඉහළම සතිය උන්වහන්සේලාට පවතින අපිට එච්චර සතියක් කොහොමත්ම නැහැ. හරි, ඒත් පුරුදු වෙන්න ජීවිතේ වර්තමාන ජීවත් වෙන. මොකද ඔබ අතීත ජීවත් වෙන ගියොත්, ඔබ අනාගතයේ ජීවත් වෙන ගියොත් ඔබට වර්තමානෙ මිස් වෙනවා. අනික ඔබ ගව සිහිය නැහැ කියන්නේ ඔබ කයෙන් කරන දේ ඔබට අමතක වෙනවා. දැන් ඔබ සමහර අය ඉන්නවා පින්වත්නි සිහි මදකම නිසා, අසිහියෙන් කරන යම් දේවල් නිසා මුළු ජීවිත කාලෙ පසුතැවෙන. ඒ මොකද? ඒ හේතුව දැන් අපි ගව සිහිය නැහැ කියන්නේ අපිට අමතක වෙනවා අපි මේ දැන් කයින් කරන දේ. ඒක වෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරන ජීවත් වෙනකොට හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වෙන්න, හොඳ සිහියෙන් ජීවත් වෙන්න. ඒක වැදගත්. නිවනටත් වැදගත් වෙනවා, අපිට අපේ ජීවිතයට වැදගත් වෙනවා. දනික දැන් මේ බණ අහන්නේ සමහරු මේ වෙලාවේ මේ බණ ඇහුවට, නමුත් හැමෝගෙම සිහිය දැන් මෙතන නැහැ. බණට නැහැ. සමහරුන්ගේ සිහිය ලංකාවෙත් නැහැ. සමහරුන්ගේ සිහිය පින්නත් නිවෙන රටක ඇමරිකා, ඕස්ට්‍රේලියා, න්ියුසීලන්ඩ්, ජපාන් වගේ රටක ට්‍රැවල් කරන්න ගිහිල්ලා. ඉතින් හිතේ ස්වභාවය ඒකනේ. මේ හිත වහ වහ දුවනවා. දුරන් ගමන් ඒක චරන්. එතකොට එහෙමනම් මතක තියාගන්න මේ හිත සිහිය පවත්වා ගන්න එක හරිම අමාරුයි. ඒකට අපි මහන්සි වෙන්න ඕනේ. සිහිය ගැන බුදුහර අපිට ධර්ම කාරණා හතරක් දේශුවා. ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මය. කායානු, වේදනානු, චිත්තානු, ධම්මානු පස්සනාව ටික. මොකද්ද මේ කායානු පස්සනා කියන්නේ? කායානු පස්සනා කියන්නේ පින්වත්නි, දැන් උන හිතන මෙහෙම, අච්චපය අපි හොලවනවා, අපි කතා කරනවා, දෙකෙන් අහන් ඉන්නවා, ඇස් දෙකෙන් බලනවා, ඇවිදිනවා. දැන් ඒක කයෙන් වෙන සියලුම කාරණා අපිට සිහියෙන් දැනෙන්නේ මෙන්න මේ කායානු පස්සනාව තුලින්. දැන් ඔබ ගාව කායානු පස්සනාව තියෙනා, ඔබ කයින් මොනවා කරත් ඔබට සිහි කල්පනාව මේ දේව කරන්නේ. ඊට පස්සේ වේදනානු පස්සනා. මොකද්ද මේ වේදනානු පස්සනා කියන්නේ? මේ ලෝකේ වේදනාවන් තුනයි. එකක් සුඛ වේදනා, එකක් දුක්ඛ වේදනා, එකක් අදුක්ඛම සුඛ වේදනා. මොකද සුඛ වේදනා කියන්නේ සැපවත් වේදනා ස්පර්ශය. දුක්ඛ වේදනා කියන්නේ දුක් වූ ස්පර්ශය. අදුක්ඛම සුඛ කියන්නේ දුකක් නැහැ, සැපක් නැහැ, උපේක්ෂා ස්පර්ශය. දැන් ඔන වේදනානු පස්සනාවේ මොකද්ද වෙන්නේ? ඔබට නිවුස් එක දෙනවා, ඔබට මැසේජ් එක දෙනවා, ඒ වේදනාව සැපයිද දුකයිද උපේක්ෂාද කියලා. ඊට පස්සේ චිත්තානුපස්සනාව මොකද්ද? මේ අපේ හිතට අපි දන්නවා මේ වෙලාවේ

කෙලෙස් එනවා, රාග, ద్వේෂ, මෝහ, ලෝභය, තෘෂ්ණාව, ඉරිසියාව, මානය අපිට එනවා හිතට. එතපමණක් නෙවෙයි, හිතට කරුණාව, දයාව, මෛත්‍රිය, දාන ආදී කුසලුත් එනවා. දැන් චිත්තානුපස්සනාවෙන් වෙන්නේ මොකද්ද? හිතට එන අකුසල් ටික අපිට පෙන්වනවා මේක අකුසල් බව. හිතරෙන කුසල් ටික පෙන්වනවා මේක කුසල් බව. එකන අපිට දැනුවත් කරනවා මේක වැරදි, මේක හරි. මේක වැරදි, මේක හරි කියලා චිත්තානුපස්සනාවේ සිහිය තුනේ. ධම්මානුපස්සනා කියන්නේ පංච නීවරණ, සප්ත බොජ්ජංග, ආරෂ්ඨාංග මාර්ගය, පටිච්චසමුප්පාදය ආදී ඊටා ගැඹුරු ධර්ම කාරණා ඔබට මනමින් පැහැදිලි කරන්නේ, මනමින් සිහි කල්පනාවට ගෙහෙන්නේ ධම්මානුපස්සනාවයි. ඔන්න එහෙමනම් මතක තියාගන්න පින්නත් හැමදෙනාම සිහිය අපි හැමෝටම අත්‍යවශ්‍යයි. සිහි පින්වත්නි, මේ සිහිය නැතිනම් හොඳට මතක තියාගන්න ජීවත් වෙන අපහසු වෙනවා. සමාජ ජීවත් වෙන බැරි වෙනවා ඔබට. සිහි නැතිනම්, සිහි කල්පනාව නැතිනම් කොහොමද ධර්මයේ පිහිටනත් ඔබට අපහසු වෙන, ධර්මයේ පිහිටන්න බැරි වෙනවා පින්වත්නි. එනිසා ඔන්න තුන්වෙනි බලය මොකද්ද? සති බලය. හතරවෙනි බලය මොකද්ද? සමාධි බලය. මොකද්ද මේ සමාධිය කියන්නේ? සමාධිය කියන්නේ මොකද්ද? මේ හිත පින්වත්නි ඒකාග්‍රතාවයෙන් පවත්වා ගන්න එක. වෙන අරමුණ වලට යන නොදී හිත එක තැනක පවත්වා ගැනීම තමයි පින්වත්නි මොකද්ද කියන්නේ? සමාධිය කියලා. එතකොට දැන් මේ හිත විචිර යෑමට නොදී එක අරමුණ රඳවා ගැනීමේ ශක්තිය සමාධිය තියෙනවා. අපි ඒක කොහොමද උපදව ගන්න ඕනේ? උපදව ගන්න මොකෙන්ද? මතක තියාගන්න පින්වත්නි, භාවනාවෙන්. මොකෙන්ද? මෙඩිටේෂන්. දැන් අපි මේ ඇත්ත භාවනා කරනවද ජීවිතේ? ඒක ටයිම් එකක් තියෙනවද? පින්වත්නි පුරුදු පුහුණු වෙන්න. මේ භාවනාව කියන්නේ නිවනට බොහෝ උපකාර වෙන දෙයක්. හිත එක තැනක පවත්වාගෙන ඒකාග්‍රතාවයේ පවත්වා ගන්න, එක අරමුණක තියාගන්නට අපිට උදව් වෙන්නේම භාවනාවයි. එනිසා දැන් මේ භාවනාවේ මොකද්ද වෙන්නේ? භාවනාවේ වෙනවා පින්වත්නි මෙන්න මේදී. මොකද්ද? අපිව මේ සංසාරයේ අවිදවන, අපිව මේ සංසාරයේ දුවවන මහා ගැඹුරු අකුසල්, මහා ගැඹුරු කෙලෙස් පහක් වන පංච නීවරණ මෙන්න මේ භාවනාවෙන් දුරු වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන. එතකොට එහෙමනම් අපි කල්පනා කරන්නට ඕනේ මොකද්ද? දැන් ඔන්න එහෙමනම් පංච නීවරණ අපි ගාව දැන් තියෙනවද? තියෙනවා අපි ගාව. අපි ගාව කාමයේ ක්‍රිය ආසාව, අපි ගාව තරහව, නිදිමත බව, කම්මැලිකම, හිතේ විසිරුණ බව, සැකය අපිට ගාව තියෙනවා. ඒවන අපි ගාව මේක තියෙනකන් නිවන් දකින්නට බැරි වෙනවා. නිවන් දකින්න නම් ඔබට භාවනාව පුහුණු පුරුදු පුහුණු කරලා මේ පංච නීවරණ ටික දුරු කරන්න දවසක වෙනවමයි. එතකොට එහෙමනම් සමාධියෙන් වෙන්නේ මොකද්ද? අන්න ඒ ඔබේ හිතේ ඒකාග්‍රතාවය, ඔබේ හිතේ එකතැනක පවත්න ස්වභාවය, කර්මණ කරන දවා ගැනීමේ ස්වභාවය, පංච නීවර දුරු කිරීමේ ස්වභාවය සිද්ධ වෙනවා. අනික මේ සමාධිය කියන්නේ අපිට අවශ්‍ය දෙයක්. අද වර්තමානයේ මේකනේ අපිට බුදුහර දේශනා කරන මෙන්න මෙහෙම. යමෙක් ගාව සමාධිය තියෙනම් ඒ කෙනාට අවස්ථාවක් පුළුවන්කමක් හම්බෙනව මොකද්ද? අපේ තරුණ අයලක්කල මතක තියාගන්න, මේ තරුණ පිරිස මේක මතක තියාගන්න, අයලක්කල ටික විශේෂයෙන්ම දැන් අද ගොඩක් වර්තමාන සමහර අයලක්කල ඉන්නවා ජීවිතයේ ප්‍රශ්නයක් ආව ගමන් ගඟේ පයින්නවා, මුහුදේ පයින්නවා, ඔල සීදී වෙනසා ගන්න. ඒක අසත්පුරුෂ ක්‍රියාවක් අයියාගේ. මේක හොඳින් මතක තියාගන්න මේ කාරණාව. අපිට බුදුහර දේශනා කරනවා යමෙක් ගව හොඳ සමාධිය තියෙනම් මනුවින් භාවනා කරලා පුරුදු පුහුණු කරලා තියෙනම් ඒ කෙනාගේ ජීවිතේට මොනතරම් ප්‍රශ්න, මොනතරම් ගැටලුකාරී දේවල් ආවත් ඔහුට අවස්ථාවක්, ඔහුට හැකියාවක් ලැබෙනවා මොකද්ද? ඒ හැම ප්‍රශ්නයක්ම निराකරණය කරගන්නට. දැන් එහෙමනම් ඔබට මේ සමාධියකදී අපිට බුදුහරු දේශනා කරපු කතාවක් තියෙනවා පින්නත්දි චුල්ලපන්තක හැමදුනම් කතාව අහලා තියෙනව නේද? උන්වහන්සේගේ වැඩිමහල් සහෝදරය මහාපන්තක හැමදුරෝ. උන්වහන්සේ මුලින් පැවිදි රහත් වුණා. දෙවනුවේ මේ මහා චුල්ලපන්තක හැමදුර හම්බුනේ. ඉතින් උන්වහන්සේවත් පැවිදි කරා ලොකු හැමදුරන් ගාවම. දැන් දෙනම හාමුදුරන් වහන්සේලා දවසක් අපේ මහා පන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරන්ට සිව්පද ගාතාවක් කටපාඩම් කරලා නියම කරා. හැබැයි අවාසනාවකට අපේ චුල්ලපන්තක හාමුදුරුවන්ට මාස 4ක් යනකම් මේ හතරපද ගාතාව පාඩම් කරගෙන බැරි වුණා. දැන් දවසක් ඔන්න මහා පන්තක හාමුදුරුව කතා කරලා අහනවා, චුල්ලපන්තක දැන් ඔයාට මේ මාස 4ක් ගිහිල්ලත් හතරපද ගාතාවක් පාඩම් කරගන්න බැරුව කොහොමද මේ බ්‍රහ්මචාරියාවේ ශාසනය හැසිරෙන්නේ? මෙහෙම නම් කරන්න බෑ, ගෙදර යන එක සිවුරු වැරලා. හැබැයි චුල්ලපන්තක හාමුදුර පොඩ්ඩක් අකමැතියි ගෙදර යන්න. බිම් බලාගත්තා. කඳුළු කැට බේරෙනවා. කල්පනා කරා පදනම් මට සමාවක් හම්බෙන්නේ නැහැ වගේ. ටික වෙලාවක් ඉඳලා ටිකෙන් ටික පන්සලෙන් එළියට ආව හිමින් දුකින්. එන වෙලාවේ බුදුහාමුදුරුත් ඉස්සරහින් වැඩි පන්සල ඉස්සරහින්. දැකලා අහනවා, චුල්ලපන්තක ඇයි මේ අඬන්නේ? දුකින් ඇයි? විස්තරේ කිව්වා. බුදුහාමුදුර මතක් කරනවා, චුල්ලපන්තක
මේ ශාසනය මගේ මිසක් මහා පන්තක නෙවෙයි. ඔබ එන්න මාත් එක්ක. එකගෙන ගියා. ගිහිල්ලා පිරිසිදු නිර්මල සුතු රෙදිකඩක් ලබා දුන අතට උන්වහන්සේ කිව්වා, මේක රජෝහරණං රජෝහරණං කීකේ පිරිමදින්න කිව්ව හොඳට. ඔන්න හාමුදුර හැම කරා. ඔන්න ඒ ප්‍රායෝගික ක්‍රියාවෙන්ම සමාධිය උපන්න ඒ තුලින් රහත් භවයට උන්වහන්සේ පත් වුණා. අපි දන්න චුල්ලපන්තක හාමුදුර කියන්නේ අපේ ගෞතම බුදු සාසනේ මනෝමය ඊර්ධිමතු අගතන් පත් උන්වහන්සේ. ඔන්න එහෙමනම් සමාධියේ බලය. අවසාන බලය මොකද්ද පින්නත්නි? පඤ්ඤා බලය, ප්‍රඥා බලය. මොකද්ද මේ ප්‍රඥා බලය කියන්නේ? මතක තියාගන්න, මේ ප්‍රඥා බලය කියන්නේ පොතේ පතේ දැනුම බුද්ධිමත්කම විතරක්ම නෙවෙයි. මේ ප්‍රඥා බලය කියන්නේ ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් වටහා ගැනීමයි. ඒ කියන්නේ ලෝකයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මය හොඳ හැටි තේරුම් ගැනීමේ ප්‍රඥා බලය. දැන් සමහර උපාසකම්මල අපි අම්මල ඉන්නවා, ලෝකෙටම හැමදේම අනිත්‍ය අනිත්‍ය කියෙක් ඉඳලා. අනිත්‍ය කිව්වට ඔබ ඔබේ හදවතින් පොඩ්ඩක් අහන්න, ඔබ ඔබේ දරුවනු නිත්‍ය වශයෙන් අල්ලන් ඉන්නවද නැද්ද? අල්ලන් ඉන්නවා. ලෝකෙටම කටින් අනිත්‍යයි කියලා හිතින් දරුවන් නිත්‍ය වශයෙන් අල්ලගන්නවා අපි අම්මලගේ ස්වභාවය. දේ වගේ මතක ඇත්තට මතක තියාගන්න පින්නත්නි, මේ ලෝකෙ කිසිම දෙයක් නිත්‍ය නෑ. හැමදේම උපාද තිතිබංග. උපන්න කාලයක් පැවසුනා වෙනසිල යනවා, විනාශ වෙනවා. ඒක තමයි ලෝකෙ ස්වභාවය. ඕනම දෙයක් අනිත්‍යයි. ඒ වගේම දුකයි. දැන් දුකයි කිව්වට මට ඔබ පින්නත් පොඩ්ඩක් කියන්න, ඔබේ ලෞකික ජීවිතේ, ලෝකෝත්තරව නෙමෙයි ලෞකික ජීවිතේ, ඔබට සැපගෙන කාරණා මොනවද තියෙන කාරණාවක් දෙකක් තුනක් අපි දන්නවා. ඔන්න ඔබට හොඳ වාහනයක් තිබ්බොත් ඒක සැපයි. හොඳ පවුලක් හිටියොත් ඒක සැපයි. හොඳ ජොබ් එකක් තිබ්බොත් ඒක සැපයි. හැබැයි මතක තියාගන්න, මේ එක සැපයක්වත් නිත්‍ය නෑ. හැමදාම සැප වශයෙන් පවතින්නේ නෑ. මේක පස්සේ පස්සේ දුක බවට පත් වෙනවා. මෙන්න මේව හිතමුකෝ. ඔන්න අපි මේ මහත්තයෙක් කවුරු හරි ඔන්න අලුතින්ම කෝටි 4-5ක් දීලා ගේනවා මර්සිඩිස් බෙන්ස් කාර් එකක්. හොරාට නොනට ගෙනලා නොන සර්ප්‍රයිස් කරන්නයි බලාපොරොත්තුව. ඔන්න ගෙනල්ලා ඉතින් ගෙදර ඉස්සරහ නැවතුවා. ගෙට ගියා නොනව සර්ප්‍රයිස් කරන්න කියලා. ඔන්න දෙන්නත් ගෙදර කතා කර කර ඉද්දි දඩාංගාල සදකුණ එළියෙන් ඇහුණා. දුවල ගිහලා බලද්දි මෙන්න කෝටි 6-7ක් දීලා අලුතින්ම ගෙන මර්සිඩිස් බෙන්ස් කාර් එකේ ඔන්න වෙන වාහනයක් ඇවිල්ලා හැපිලා. හතර පැත්ත ඩබල් සිග්නල් ලයිට් පත්වේ තියෙනවා. දැන් බලන්න ඔබට කලින් සැපුණේ මොකද්ද පින්වත්නි? කලින් සැපුණේ ඒ කාර් එක. අන්තිමේ දුකුණේ මොකද්ද? ඒ කාර් එකම. එහෙනම් මොකද්ද අපි සැප කියන්නේ? ඔබ ආයෙ මේ පිටරකොන්න ඔබට හොඳටම රශ්නි කාලෙක දාඩිය දාන වෙලාවක ඔබට දුකයි ඒ කයට. ඔබ ඔන්න සැප හොයාගෙන එනවා AC කාමරයකට. හැබැයි මේ AC කාමරෙත් ඔබ විනාඩි 10ක් 15ක් 20ක් වගේදී මොකද්ද වෙන්නේ? සීතල වැඩි වෙලා ඔබට ඒක දුක වෙනවා. දැන් බලන්න එහෙමනම් එළි රස්නසයි ඒක දුකයි. ආව AC කාමරේ සැප හොයාගෙන අන්තිමේ ඒ AC කාමරේම අපිට දුකුණාදන දුක උනා පින්නත්. එනස මතක තියාගන්න, මේ ලෝකේ ලෞකිකව අපිට කවදාවත් නිත්‍ය වූ හැමදාම පවතින සැපයක් හොයන්න බෑ. එහෙම සැපයක් කොහෙවත් නෑ. දවස අද ඔබට සැපදේ හෙට ඔබට දුක වෙනවා. අද ඔබට දුක දෙ හිට ඔබට සැප වෙන්නත් පුළුවන්. හැබැයි මේ ලෝකේ එක සැපයක් තියෙනවා පින්නත්නි, කවදාවත් වෙනස් නොවන නිත්‍ය වූ. ඒ සැපේ කවදාවත් දුකක් බවට හැරෙන්නේ නැහැ, කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි නිර්වාණ සුඛය. නිවන සැපය. නිවන් අවබෝධයෙන් ලබන්නා වූ සුඛය. ඉතින් ඒක ළඟා කරගෙන අපි හැමෝටම අමාරුයි. ලේසි නේද අපේ බුදුහාමුදුරුවෝ අද වගේ වෙසක් පෝයක දස බිම්බර මාර සේනාව පරාජ කරලා ලෝකේ ඇත්ත අවබෝධ කරගත්තා. සතුටින් මනමින් තේරුම් ගත්ත ලෝකේ ප්‍රාරප්‍රාප්ත උන්වහන්සේ අද වගේ වෙසක් පොහොයක අපි අදිෂ්ඨාන කරගමු අපිටත් පුළුවන්. අපි මේ සංසාරෙන් නිවෙන්න ඕනේ. අපිට බුදුහරු දේශනා කරේ වක්කලී යෝ ධම්මං පසති සෝමං පසති යමෙක් ධර්මයේ දකින්න හිතන මා දකී බුදුහරු දේශනා කරේ. ඒ ආකාරයේ අපි ධර්ම දකින්න ඕනේ. ධර්ම වටහා ගන්න ඕනේ. ධර්ම තේරුම් ගන්න ඕනේ. එනිසා පින්නත්නි ඔන්න පඤ්ඤා බලය. ප්‍රඥාවේ බල මහිමේ ප්‍රඥාවේ වටිනාකම අපිට බුදුහරු දේශනා කරනවා. මේ පංච බල වලින් මේ බල පහෙන්ම වැදගත්ම ඉහළම වටිනාම බලය තමයි ප්‍රඥා බලය. මේ ලෝකයේත් තේරුම් ගන්න එක. එහෙමනම් හොඳද අපි සාකච්ඡා කරා වෙසක් පොයේ දවසේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයට අයතිවන බල පහ. එහෙනම් පංච බල. ශ්‍රද්ධා බල, වීරය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල. එහෙමනම් පින්වත්නි අද ඔබ අදිෂ්ඨාන කරගන්න මේ වෙසක් පොයේ දවසේ හොඳට අදිෂ්ඨාන කරගන්න මම කොහොම හරි ශ්‍රද්ධා බලය උපදව ගන්නවා. මම කොහොම හරි නිවන් දකින්න වීරිය වඩනවා. මම කොහොම හරි සතිය උපදව ගන්නවා. මම භාවනා කරලා කොහොම හරි සමාධිය ඇති කර ගන්නවා. මම ප්‍රඥාවෙන් ලෝකෙ දැකලා සංසාරෙන් නිවෙනවා. අදිෂ්ඨාන කරගන්න පින්වත්නි හොඳ හැටි තේරුම් ගන්න. අද වෙසක් පොය
අපි දන්නව ලංකාවාසී ලෝකවාසී අපේ බෞද්ධ දරුවෝ තරුණ වැඩිහිටි හැමෝම පන්සලට ඇවිල්ලා වතාවත් සිද්ධ කරලා සිල් සමාදන් වෙලා දානාදී පින්කම් කරන මහා පුණ්‍ය දවසේදී අපි එහෙමනම් අද ප්‍රාර්ථනා කරමු. අද මේ වෙසක් පුන් පොහොත් දවසේ ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්වත් හැමෝටම නිදුක් නිරෝගී සම්පන්නිය ඇතේවා. චිරජීවනි උදා වේවා. කරන කියන හිතන පතන හැම යහපත් කටයුත්තක්ම සාර්ථක වේවා. උතුම් බුද්ධ ආදී අනන්ත සුවිසු ගුණ බලයෙන් සිතක් ශාන්තියක් යහපතක්ම හැම දිනාටම අත් වේවා කියලා හැමෝම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් අද බණ ඇසූ බණන වැසූ පින්වත් හැමෝටම මේ දුක්ඛිත සංසාරයෙන් අතිමිදී ලබන චතුරාර්ය සත්‍ය රුංගෙන ශාන්ත සුන්දර අමා මහ නිවනට පත් වෙන්නට මේ මහා කුසල ශක්තියෙන් හැමතෙම හේතු වේවා වාසනා වේවා කියලා හැමෝම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. ඒ විතරක් නෙවෙයි සිතෙෆ්එම් මාධ්‍යාලයේ සභාපතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ පිනවත් හැමෝටම මේ පින හේතු වෙලා නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවන උදා වේවා. අදිෂ්ඨාන හැම දෙනාම සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. එහෙමනම් පින්වත්නි අහසේ පොළවේ සියල් තලයේ බඹතලයේ වාසය කරන සියලුම ඉෂ්ඨකාමී දෙවියන් මේ පිනත් වේවා. ඒ දෙවියෝ රට ජාති ආගම දහම සුරකීවා. අපවත්‍රක දේවා කියන අදිෂ්ඨාන ප්‍රාර්ථනාවෙන් හැම දෙනාම මාත් සමග එකවර දෙවියන් පිනනමෝදන් කරමු. ආකාශට්ටාච බුම්මට

සාසනන් චිරන්රක්කන්තු ධම්ම දේශනන් චිරන්රක්කන්තු මම් පරන්ති. එහෙමනම් අද මේ වෛශාඛ පුණ්‍ය මහෝත්සවයේ දවසේ ප්‍රාර්ථනා කරමු ලංකාවාසී ලෝකවාසී පින්වත් හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් සුව ළඟා කරගන්නට මේ මහා පුන් පොහෝ දවසේ මේ මහා ධර්මානුශාසනාව හැමදෙනාටම හේතු වේවා, වාසනාව වේවා. සංසාර දුක අතමිදී ලබන ශාන්ත සුන්දර අමා මහ නිවන සුවයටපත් වෙන්න මේ මහා පුණ්‍ය ශක්තිය හැමදෙනාටම හේතු වේවා කියලා හැමදෙනාම සාස්තියෙන් ප්‍රාර්ථනා කරමු.

0: හොඳයි පින්වත් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: අද දේශකයාණෝ ප්‍රාචීන පඬිත තිස්සමහාරාමේ පූජ්‍ය සුමනධම්ම ස්වාමීන් වහන්සේ.
2: මේ පැයි සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
3: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හොලුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස දෙවන දා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගම.
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
8: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
9: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0711 482 492 0711 382 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: පින් කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ පින් කරන්න.
11: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්වන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
1: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
11: බණ අහන එක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වල ඉපදෙන්න.
1: දහමින් ජීවිතය පොහොසත් කරගන්න හෙට උදෑසන 7ට සියත අහන්න.
0: සියත බණ මඩුව.
4: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.

0: සිත නිවන සියත සියත
1: ඔයා මුණේ පිස්සුද

0: උදේ 8 විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: කැලණිය විශේෂ රථවාහන සැලැස්මක් කැලණිය රජමහා විහාරයේ ආශ්‍රිත ප්‍රදේශයේ අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ අද සහයට පැවැත්වෙන කැලණිය වෙසක් කලාපයේ හේතුවෙන් පෑලියගොඩ මුල් ඒරියාව වරාගොඩ හා බියකම ප්‍රදේශවල පැවැත්වෙන දන්සල් හේතුවෙන් රථවාහන තදබදයක්ද ඇති විය හැකි බවයි පොලිසිය පැවසුවේ. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනු ලැබුවා. කැලණිය රජමහා විහාරස්ථානයේ වෙත පැමිණෙන රථවාහන විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති රථගාතුල නතර කළ හැකි. ආරක්ෂකංශ ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා. දැන් විදේශ පුවතක්. යුක්‍රේනයේ AI ඩ්‍රෝන් තාක්ෂණය මගින් රුසියාවට පහර දීම ආරම්භ කර තිබෙනවා. යුක්‍රේනයේ නිවේදනය කළේ රුසියානු රථපෙලකට AI ඩ්‍රෝන් යානා යොදා ගනිමින් සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කළ බවයි. රුසියාව ක්‍රිමියාවට සහ දකුණු යුක්‍රේනයේ ප්‍රදේශ රසකට එල්ල කළ ප්‍රහාර වලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14ක්.
2: මේ පැයේ සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
3: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
6: බුද්ධං සරණං

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදෙන් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 2 0 7 1 2 7 7
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
5: සෙන්ඩි, ආස්ට්‍රෝවිය, මාෂි, විෂ්මි. මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
4: අන්නා කලින් කියන්නේ පැයි
6: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
7: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
4: අන්න හවස දෙකට සතිය දවස් වල.

0: ලක්ෂ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස දෙවනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන්.

0: සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
1: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩඩ් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
4: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර පහක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
7: අහසින් වැටෙන එක.
6: ඔව් කියනකෝ අහසින්.
7: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
6: කියනකෝ.
7: අර අහසින් වැටෙන එක දෙවිඳක්
6: කරා. ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දෙවිඳක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
8: මෙතන දන්න සුපිරි රේඩියෝ ඩබල එක 7FM breakfast drive අනුග්‍රහය
9: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
13: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
20: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: සිත නිවන සියත.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිසිං වහලක් නම් කලරස් තමයි.
1: ඔබත් ඒලෙවල් අවසන් කලසි සුවෙක්ද NIBM ද සිටි යුනිසිටි සමකින් ඔබේ ගලෝබල් ලයිෆ එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියයා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be. මතකද ASTH.

0: ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඳින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
3: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 82 59 94.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 217000ට කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: උදේ 9 විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: दंगे तेरे घातने इटे संबंध तवात पुतगले खत्तरंगू अटा ගල්ල දංකේතර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගාල්ල දෙස අපරාධ කොට්ටාශය සිදු කළ විමර්ශනයකදී බණ්ඩාරගම මිල්ලකහන්දිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබිය අයිස් මාත්‍රාවේ ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 810ක් ද සුවා ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් වලාන දූෂණ මර්ධන ප්‍රහාර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 23 වනදාද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් ගාල්ල දංකේතර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය 12 වනදායි. සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කළ අඛණ්ඩ බෝම්බ හෙලීම් සහ භූමි ආක්‍රමණවලින් මියගිය සංඛ්‍යාව 60,000කට අධිකයි. සාමගි විසුමෙන් පසු ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 922ක්. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ඊයේ නිවේදනය කළේ ගාසා තීරයෙන් සිට 70ක් ඊශ්‍රායල් හමුදාව යටතට පත් වූ බවයි.
2: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
3: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය පුද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් කිසිම IMF බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි. එනිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක්.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
6: ඒ සල්ලි ටික අරන් විත්වා කුලිකුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
7: මොනම මැතිවරණයකට මුණ දෙන්න අපි සූදා.
8: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
9: ළමෙක ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි කාගෙල්ස් ෆුඩ් සිටි
12: A-level අවසන් ක්ලාසෙස් වෙත NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIPM, The City University, The Place to Be.
13: Amme, man thamai me sare wediyenma lakunu ganne.
14: Nene, man thamai wediyenma ganne.
15: Hari hari, api balamu kohenam siyata pocket money prashna walata kawuda hariyatama uttar denne kiyala.
16: Hariyata uttar dunnot rupiyal 5000 ku thammena.
17: 5 wasare indan 11 wasara wenakan igena ganna duwe putte oyalatai me awasthawa.
18: Danma daruwage namai kamai wasarai 0714-151-151ට WhatsApp karanna. Satya දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
20: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
21: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස දෙවනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
1: පින් කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ

0: පින් කරන්න.
1: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
0: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
1: බණ අහනක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වල ඉපදෙන්න.
0: දහමින් ජීවිතය පොහොසත් කරගන්න හෙට උදෑසන 7ට සියත අහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
4: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
5: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000ට වට්ස්ඇප් කරන්න.
6: මේ දෙකක් දාගෙන ඉන්නද?
7: ඇයි, කන් දෙක පුරවලා කන්නද?
8: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
9: අල්ලි වල්ලි වේ මේ වේ. එකක් දාන්න ඕනේ නෑ.
10: සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
11: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
12: නෑනේ, අරේ වා සින්දු සියතයා.
13: ගියත් සපයි දවලේ
14: එකම ආටිස්ට්ගේ සින්දු.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිබී රන්න ඇදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
2: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line
4: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකර වාර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකට. ඒ මිනිස්සු කැමති නිදහසේ.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනී. සිත නිවන සියත.

0: උදේ 10 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ये था टॉप स्टोरी
1: දන්සල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක්. වෙසක් පොහොය දිනේ වෙනුවෙන් දිවෙන පුරා පැවැත්වෙන දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසනවා. ඉලේකම් චමිල් බුතුකුඩ සඳහන් කළේ ඊයේ පසරුවන විට දන්සල් 17818ක් ලියාපදිංචි වී ඇති බවයි.
2: ඊයේ දින හවස අවසන් වන විට දිවෙනපුර දන්සල් 17818ක් පමණ ලියාපදිංචි වී තිබුණා. මෙම දන්සල් පරීක්ෂා සඳහා දිවෙනපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000කට අසන්න සංඛ්‍යාවක් යෙදවා තිබෙනවා. ඒ වගේම මෙම දන්සල් වල සෞඛ්‍ය ක්‍රමාණු පොදෙස් සහ සෞඛ්‍ය ක්‍රමානුකූල කටයුතු පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දිනේ සහ හෙට දිනේ පුරාවට සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මෙම දිනවල දිවෙනපුර පැතර යන බෝවන් රෝග වැළැක්වීම සඳහා විශේෂ උපදෙස් මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. එම නිසා අපි සියලු දෙනාගේම ජනතාවගෙන් සහ දන්සල් පවත්වන සියලු දෙනාගේම ඉල්ලා සිටීමට කැමැති මෙම සෞඛ්‍ය ක්‍රමානුකූල උපදෙස් හරියටම පිළිපදිමින් මෙම බෝවන් රෝග සහ පැතිරීම වළක්වා ගැනීමට සහාය වන ලෙස
1: සෞඛ්‍ය මාර්ගෝපදේශන නොතකපින් සංවිධානය කළ දන්සල් වලට දැඩි උපදෙස් ලබා දුන් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සඳහන් කළේ. අද සාහෙට සිදු කරන පරීක්ෂා කිරීමවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරන දන්සල් අත්හිටුවීමට පියවර ගන්නා බවද එම සංගමයේ ප්‍රකාශ කළා. කොළඹ නගරයේ ආශ්‍රිතව සංවිධානය කර ඇති දන්සල් සංඛ්‍යාව 600ක්. මේ අතර වෙසක් සිරි නැරඹීම සඳහා ගාලු මෝදර ආශ්‍රිත ප්‍රදේශයට විශාල මහජනතාවක් පැමිණිතේ අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
3: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
4: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: ප්‍රතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718392477. Global University Partners, Number 221, Dharmapala Mawata, Kolamba 7.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: කඩපත කඩපත. මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
6: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි.
5: මට පාවයව.
6: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
5: අන්නා කලින් කියන්නේ පැයි.
7: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
8: සියත Hot and Spicy with සුදු කොච්චි.
5: අහන්න හවස දෙකට සතිය දවස් වල.
9: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
5: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
10: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
11: නාඩේ මාංශෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
0: සිත නිවන සිය

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාති

0: වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස දෙවනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට්නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
7: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙත NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111-732-1000 NIBM The City University The place to be.
0: මතකද ASTHA බලාගෙන ආදරේ කියපු දවස
8: කාටත් හොරෙන්

0: ප්‍රශ්න, ඔයාගේ ආදර කතාව, ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිබි රන්න ඇදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: පින් කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ පින් කරන්න.
4: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
3: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
4: බණ අහන එක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වලයි ඉපදෙන්නේ.
3: දහමින් ජීවිතය පොහොසත් කරගන්න හෙට උදෑසන 7ට සියත අහන්න.
5: සියත බණමඩුව.
3: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි.
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අම්රිතා, ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
10: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කෘතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
11: ටාටං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Matter Top Story.
1: සවස් කාලයේ පළාත් තුනකට වැසි පළාත් කිහිපයක අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම වූ සහ නැගෙනහිර පළාත්වල පසුරු එකෙන් පමණ පසුව තැනින් තැන වැසි වූ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ මෙන්ම උතුරු උතුරු මැද බයප සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 30-47 අතර පමණ තරමක තද සුළං ඇති විය හැකි. තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ලාඕසේ ගංවතුරින් යටු ගුහාවක් තුළ සතියකට වැඩි කාලයක් සිර වී සිටි පුත්‍රයන් 5 දෙනාගෙන් එක්කයිකු ජීවතුන් අතර සිටියේදී බේරාගෙන තිබෙනවා. මෙම පිරිස රත්තරන් කැණීම සඳහා පතලක් තුළ සිටියේදී හදිසි ගංවතුරට ලක් වුණා. ගලවා ගැනීමේ කණ්ඩායම් පැවසුවේ මුදාගත් පුද්ගලයා යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවන බවයි. පතලේ සිර වී ඇති අනෙක් පුද්ගලයන් 4 දෙනා සොයා මේ වන විට මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. සියත ප්‍රධාන පොත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top Story.
2: මේ පැයේ සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියා

0: Honor සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරි රුපියල් 650යි බයිරහා චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 280යි මැජික් චොකලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 125යි කාගිල්ස් ෆුඩ් සිටි
2: සම්ප්‍රදාය ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
5: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
6: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
7: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
6: මට පාවයව
7: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
6: අන්නා කලින් කියන්නේ පැයි.
8: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
9: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
6: අහන්න හවස දෙකට සතිය දවස්වල.
10: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
11: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
14: 5 වසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
16: ආදි මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
17: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
1: අහසින් වැටෙන එක.
0: ඔව් කියනකෝ අහසින්.
1: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
0: කියනකෝ.
1: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
0: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
2: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 100FM Breakfast Drive අනුග්‍රහය.
3: පොළොවේ රන් ගස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔන.

0: වෙතින් ඕන X5B+ සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
6: ඇමරිකා ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමුලාරේ මුචාතරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
0: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩු ප්‍රණීත දන්සල් සමගින් මෙවරත්
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැති බර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැති බර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
5: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
8: දිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
2: Itturum Ginumakata 7% dakwa ihala poliyak athulu puduma hitena vaasiyekka LB Premier Savings. Itturu karana puduma hata. Amatanna, 011-232-200. Fitch Ratings A-LKA Outlook Stable liyapadinchi moolya samagamaki.
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
4: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100 FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5

0: සියත ප්‍රවෘත්ති සිරස්තල
1: වෙසක් පොහෝ දිනේදී ප්‍රතිපත්ති පූජාවට මුල් තැන. දන්සැල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක්. ඩෙංගු පාලනයට නව වැඩපිළිවෙලක්. සටන් විරාමය ගැන ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි කොන්දේසි.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත.
1: සම්බුදු තෙමකුල සිහිපත් කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. වෙසක් පොහෝ දිනය බෞද්ධ ජනතාව උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතු වන්නේ සිදුවත් කුමරුන්ගේ ඉපදීම, බුදුවීම සහ බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුවීම හේතුවෙන්. කාලය, දීපය, දේශය, කුලය හා මව යන පංච මහා විලෝකනයන් විමසූ සිදුවත් කුමරුන් අද වැනි දිනක ලුම්බිනි සල්ලුවේදී උපත ලැබුවා. සත්පිය මතින් සත්පියවරක් ඇවිදයාමින් සිදුහත් කුමරුන් විද්‍යමාන කළේ තමන් තුන්ලොවටම ශ්‍රේෂ්ඨ බවයි. සතර පෙර නිමිති දැක සසර අවබෝධ කරගෙන ගීගේ හැරගිය සිදුහත් බෝසතාණන් බුද්ධකයාව ඇසතු මහා බෝරුක් සෙවනේදී භාවනා යෝගීව වැඩ සිටියා. ඒ සියලු සත්වයෙන් සසර දුකින් බුදවා ගැනීමේ පාරිශුද්ධ අරමුණු පෙරදැරිවයි. සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් උන්වහන්සේ අද වැනි වෙසක් පුන් පොසොන් දිනක සම්බුද්ධත්වයට පත් වුණා. බුදුන් වහන්සේ පිරිනිවන් පාවදාලේ විශාලා මහනුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවේදී. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බැවින් අප්‍රමාදව කුසල් දහමේ යෙදෙන්නයි උන්වහන්සේගේ අවසන් බුද්ධ වචනයයි. පොහෝ දිනේ වෙනුවෙන් සියත ටීවී සංවිධානය කරන සියත ධම්රසධාර පොහොය වැඩසටහන අද පැවැත්වෙන්නේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ. අද දවස පුරා ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, කාව්‍යමය ධර්මදේශන ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතයි. ධම්රසධාර උදෑසන සදහම් දේශනයට එක් වූ රුහුණු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පඬිතුක පූජ්‍ය තල්දෙන අරියදම්ම හිමියන් සඳහන් කළේ ධර්මය අවබෝධ කර නොගත් පිරිස හේතුවෙන් ශාසනයේ පිරිහීමට ලක්ව ඇති බවයි.
2: ධර්මයේ ගැඹුරු කොටස් කොහෙද තියෙන්නේ? ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ තුල. ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ තුල වර්තමානයේ මුද්‍රණය කරලා තියෙන ත්‍රිපිටක ග්‍රන්ථ 57ක් තුල. දැන් ওই ත්‍රිපිටක ග්‍රන්ථ ඔබ පූජා කරනවනි විහාරස්ථානවලට. ඉතින් ওই ගරු ගාම්භීරව වැඩම කරවන ත්‍රිපිටක පොත් ටික, ග්‍රන්ථ ටික හාමුදුරුව මොකද කරන්නේ? බොහොම ගෞරවයෙන් පිළිගෙන ඒ වෙනුවෙන්ම සකස් කරපු අල්මාරියක තැන්පත් කරලා එදා ඉඳලා එතන මල් පූජා කරනවා, හඳුන් කූරු පත්තු කරනවා, පහන් පූජා කරනවා, වඳිනවා. හාමුදුරුවන්ට ධර්මය අවබෝධ වෙයිද? ඔබට ධර්මය අවබෝධ වෙයිද? නෑ. ජීවිත කාලයේ පුරාවටම ත්‍රිපිටක ග්‍රන්ථවලට හඳුන් කූරු පත්තු කරාට ධර්මය තේරුම් ගන්න බෑ. මල් පූජා කළාට ත්‍රිපිටක ග්‍රන්ථවලට ධර්මය අවබෝධ වෙන්නේ නෑ. ධර්මය අවබෝධ වෙන්න මොකද්ද කරන්න ඕන? ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕන. ඇතුලේ තියෙන දේ අපි කියවලා දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන.
1: මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය එක්ක සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය අද සිට ලබන දෙවනදා දක්වා ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ නවතම තොරතුරු ගෙනෙන්නේ සියත මාණ්ඩලික වාර්තාකරු ලක්මාල් සඳරුවන්.
3: ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතිනවා. දර්ශනීය පහන් කූඩු විශාල සංඛ්‍යාවක් අද සවස් වරුවේ සිට ඔබට නැරඹිය හැකි. ලබන දෙවනදා දක්වා බුද්ධ රශ්මි වෙසක් කලාපය පැවැත්වීමට නියමිතව තිබෙනවා. බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ අප සියත මාධ්‍ය ජාලයයි. සියත ටීවී ධම්රස දහර වැඩසටහනද ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරා පැවැත්වෙනවා. මම සියත මාණ්ඩලික වාර්තාකරු ලක්මාල් සඳරුවන් ගංගාරාම විහාරස්ථානයේ සිට.
1: ශ්‍රද්ධාව සහ ප්‍රඥාව වර්ධනය වන ආකාරයෙන් සම්බුදු තෙමගුල සැමරිය යුතු බව මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාව පවසනවා. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ නිමිත්තෙන් ප්‍රකාශයක් සිදු කරමින් මල්වතු පාර්ශ්ව අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලදන් හිමියන් සඳහන් කළේ ආමිස පූජාවන්ට පමණක් නොව ප්‍රතිපත්ති පූජාවටද මුල්තැන ලබා දෙමින් වෙසක් මුන් පොහොය දිනේ සැමරිය යුතු බවයි.
4: මේ සියලුම දෙනා වෙත තාමත්ම කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් යුක්තව ප්‍රකාශ කරන්නේ මේ වෙසක් දිනේදී වගේම එන් අනිකුත් දිනවලදී පුළුවන් නම් හැම දිනෙකම ඒ විදිහේ කටයුතු කරන්න, ඒ වගේම අනික් අයට පුළුවන්කම

0: තියෙනවා. දන් දීම, දන් සැල් පැවැත්වීම, මේවා ඉතාමත්ම හොඳයි. ඒවත් තව කෙනෙකුට කරදරයක්, හිරිහැරයක්, විපත්තියක් නැතිව තමන්ට පුළුවන් නම් ඒ කටයුතු කරන්න.
1: බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් තෙමකුල සැමරිය යුතු බවයි අස්කිරිපාෂ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් සඳහන් කළේ.
2: මේ වෙසක් දිනේදී තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න ඕන, ධර්මානුකූල ධර්මීය දකින්නට ඕන. ඒ වගේම විෂය දැනුම පමණක් නොවේ, ජීවිත අවබෝධය, යථා තත්ත්වය, ඇති හැටි දැන ගැනීමේ ඒ ප්‍රඥාවද ඔබේ ජීවිතවලට ඇතුළත් වෙන්නට. එනිසා කෙනෙකුට පුළුවන් නම් ඒ උතුම් ප්‍රඥාව ලබන්නට, එහෙමනම් බුදුන් වහන්සේ බලාපොරොත්තු තැනට යම් මට්ටමකට ළඟා වුණා කියලා ඔබට සතුටු වෙන්නට පුළුවන්.
1: මේ අතර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ වෙනුවෙන් ජනාධිපති අනුකුමාර දිසානායක පණිවිඩයක් නිකුත් කළා. ජනාධිපතිවරයා සඳහන් කළේ බුදුදහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගිකෝත් සර්වකාලිනෝත් සාමය පණිවිඩය රැගෙන ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීම වන බවයි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධයම ගොඩ නැගී ඇත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණ මතයි. එමෙන්ම සාමය, සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ පරමාදර්ශී පාඩම බුදුන් වහන්සේ මෙන්ම සියලු ශාස්ත්‍රු වහන්සේ අනුදැන වදාළ ධර්මයේ බවයි ජනාධිපති අනුකුමාර දිසානායක සිය වෙසක් දින පණිවිඩයෙන් වැඩිදුරටත් පැවසුවේ. මේ අතර බුදුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ හැඩගස්වා ගනිමින් ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පවසනවා. සිය වෙසක් දින පණිවිඩයෙන් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ බාහිර ලෝකය ආලෝකවත් කරන්නාසේම තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කර ගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතු බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද වෙසක් බොහෝ දිනේ නිමිත්ත සුභපැතුම් පණිවිඩයක් නිකුත් කළා. විපක්ෂ නායකවරයා පැවසුවේ බුදුන් වහන්සේ වදාළ දහමේ හරය ජීවිතවලට ළඟා කරගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම වෙසක් දින සැමරුමේදී සලකා බැලිය යුතු බවයි. වෙසක් පොහෝ දිනේ වෙනුවෙන් දිවයිනපුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ඊයේ පසුරුව වන විට දන්සැල් 17818ක් ලියාපදිංචි වී ඇති බවයි.
3: ඊයේ දින හවස අවසන් වන විට දිවෙනපුර දන්සැල් 17818ක් පමණ ලියාපදිංචි වී තිබුණා. මෙම දන්සැල් පරීක්ෂා සඳහා දිවෙනපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් යෙදවා තිබෙනවා. ඒ වගේම මෙම දන්සැල් වල සෞඛ්‍ය ක්‍රමාණු උපදෙස් සහ සෞඛ්‍ය ක්‍රමානුකූල කටයුතු පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දිනේ සහ හෙට දිනේ පුරාවට සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මෙම දිනවල දිවෙනපුර පැතර යන බෝවන් රෝග වැළැක්වීම සඳහා විශේෂ උපදෙස් මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. එම නිසා අපි සියලු දෙනාගේම ජනතාවගෙන් සහ දන්සැල් පවත්වන සියලු දෙනාගේම ඉල්ලා සිටීමට කැමැති. මෙම සෞඛ්‍ය ක්‍රමානුකූල උපදෙස් හරියටම පිළිපදිමින් මෙම බෝවන් රෝග සහ පැතිරීම වළක්වා ගැනීමට සහාය වන ලෙස
1: සෞඛ්‍ය මාර්ගෝපදේශන නොතකමින් සංවිධානය කළ දන්සැල් වලට දැඩි උපදෙස් ලබා දුන් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. අද සාහෙට සිදුකරන පරීක්ෂා කිරීමවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශන නොතකමින් කටයුතු කරන දන්සැල් අත්හිට වීමට පියවර ගන්නා බවද එම සංගමය ප්‍රකාශ කළා. කොළඹ නගරය ආශ්‍රිතව සංවිධානය කර ඇති දන්සැල් සංඛ්‍යාව 600ක්. මේ අතර දන්සැල් සඳහා ජනතාව කැඳවීමට බෞද්ධ කොඩි භාවිතයෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ සඳහා කහ පැහැති කොඩියක් යොදාගත හැකි බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තොරණ 20ක් පැවැත්වෙන බව සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළා. තොටළඟ කොස්කස් හන්දිය, පිටකොටුව, දෙමටකොඩ, කොල්ලුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව තොරණ පැවැත්වෙනු ඇති. මේ අතර මෙවර සිරිපාවාර හෙටි නවසන් වීමට නියමිතව තිබෙනවා. සදාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ, ශ්‍රීපාද උඩමළුවේ සිට පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරය දක්වා වැඩම කරවීමේ පෙරහර හෙට අලුයම ආරම්භ කිරීමට නියමිතයි. වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ ප්‍රධාන වෙසක් කලාප පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතවයි. බෞද්ධාලෝක වෙසක් කලාපය බොරැල්ල බේස්ලයින් පාර බන්ධනාකාර හන්දියෙන් ආරම්භ වී බේස්ලයින් මාර්ග ඔස්සේ බොරැල්ල හන්දිය, DS හන්දිය, කනත්ත වටරවුම බෞද්ධාලෝක බවත ඔස්සේ බම්බලපිටි හන්දිය දක්වා පැවැත්වෙනවා. බුද්ධ රශ්මි වෙසක් කලාපය පැවැත්වෙන්නේ කොම්පඤ්ඤ වීදිය පොලිසිය වටරවුම සිට කුමාර රත්නම් පාර කොම්පඤ්ඤ වීදිය හන්දිය, ජේම්ස් පීරිස් මාවත පිත්තල හන්දිය මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වායි. එම මාර්ගයට සම්බන්ධ වන ජිනරත්න මාවත, නවම් මාවත හා පෙරහර මාවත ප්‍රදේශයන්හිද බුද්ධ රශ්මි වෙසක් කලාපය පැවැත්වෙනවා. බේබ්‍රුක් ප්‍රදේශ සහ ඩෝසන් වීදිය, ස්ටෙපල් වීදිය ප්‍රදේශය දක්වාද වෙසක් කලාපයක් ක්‍රියාත්මකයි. වෙසක් සිරි නැරඹීම සඳහා ගාලු බෝධරාශ්‍රිත ප්‍රදේශයට විශාල මහජනතාවක් පැමිණිතයි අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. අද සාහෙට කොළඹ කොටුව ගාලු බෝතර ප්‍රදේශයේ වරාය නගරයේ සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 7 සිට රථවාහන ගමනාගමනය සිදුවන්නේ එක් දිශාවකට පමණයි. වෙසක් කලාප ක්‍රියාත්මක වන කාල සීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ සහ ටිප රථ සඳ ඇතුළු වීමට අවසර හිමි නොවන බවද පොලිසිය සඳහන් කළා. මේ අතර වෙසක් පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙකු සඳහා ජනාධිපති සමාව ප්‍රධානය කරනු ලැබුවා. එම පිරිස අතරින් බන්ධනාගාරගත රැඳවියන් 33 දෙනෙකු අද නිදහස් වීමට නියමිත බවයි බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ. ඩෙංගු මතුරන් බෝවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති නජි සුමනසේන පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මතුරන් බෝවීම පාලනයට නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.
4: ශ්‍රී ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල වර්ෂාපතනය පරිත වෙමින් තියෙනවා. ඒ වගේම කඩින් කඩ වර්ෂාපතනය, ඒ වගේම තියෙන උණුසුම් තත්ත්වයක් ඩෙංගු මදුරුවාගේ වර්ධනය වීම සඳහා හේතු සාධක වෙනවා. ඒ නිසා මේ වෙනකොට විශේෂයෙන්ම බස්නාහිර පළාත දිස්ත්‍රික්ක 3 ඇතුළුව ලංකාවේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු ආදියාවදානම් තත්ත්වයකට පත් වෙමින් යනවා. ඒ නිසා ජනතාව මේ අවස්ථාව ඉතාම පරිස්සම් වෙන්න ඕන. මොකද මේ ශෝක තත්ත්වය පැතුරුණාට පස්සේ වළක්වා ගන්න මදුරුවා බෝවෙන ස්ථාන පාලනය කිරීමෙන් තමයි වළක්වා ගන්න තියෙන එකම සුදුසුම ක්‍රමය. මේ සඳහා අපි විවිධ අපි ප්‍රදේශවල සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් වශයෙන් පාසල්, පල්ලි, පන්සල්, පොදු ස්ථාන මේ සියලුම පරීක්ෂා කරලා තියෙනවා. ඒ වගේම නිවාස පරීක්ෂා කරලා තියෙනවා. මේ සියල්ලගේම තත්ත්වය ඉතාම සතුටුදායක නොවන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපි ජනතාවෙන් ඉල්ලා ඉන්නවා ඔබ කාර්යක්ෂමව කඩිනමින් ඔබ ප්‍රදේශයේ ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා, මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා විශේෂයෙන්
1: පැතිරයමින් පවතින මෙනින්ජයිටිස් රෝගය මේ වන විට තරමක් දුරට පාලනය වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදේශක ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂාණි ඩම්බරේරා පවසනවා. සත්‍යන්තයේ පවතින නිවාඩු දින හේතුවෙන් කොළඹ සිට ගම්බිම්බලාගේ ජනතාව මෙනින්ජයිටිස් රෝගයෙන් ආරක්ෂා වීමට නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි ඇය පැවසුවේ. විද්‍යුත් තැපැල් මාර්ගයෙන් සහ කෙටි පණිවිඩ මාර්ගයෙන් එවන ලද සැක සහිත පණිවිඩ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ඒ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපල පැවසුවේ සයිබර් ප්‍රහාර සිදුවීම් වැළැක්වීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
5: ඔබගේ මුදල් නැති වෙන්න පුළුවන්, අනිත් කාරණේ තමයි තමන්ගේ පෞද්ගලික දත්ත තොරතුරු නැති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බාහිර පාර්ශ්වයක් අතර පත් වෙන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන් බොහෝ දෙනා මේ තමන්ගේ මුදල් ගැන තමයි අවධානයෙන් ඉන්න ඕනේ පෞද්ගලික තොරතුරු සමගම. එතකොට යම්කිසි අවස්ථාවක මෙවැනි වංචාවකට හසු වුණා කියලා ඔබට හැඟුණොත් නම් කරන්න ඕනේ මූලික වශයෙන්ම තමන්ගේ බැංකුව දැනුවත් කිරීම. ඉතින් ඒ කාලේ ඉතාමත් වැදගත් වෙනවා හැකික්මනින් තමන්ගේ බැංකුවට වාර්තා කිරීමත් සමග ඔබට මේ අදාළ මුදල නැවත යථාර්ථයට පත් කර ගැනීමේ තියෙන ඉඩකඩ වැඩි වෙනවා තමන් ඉක්මනින්ම බැංකුව ඒ අදාළ ගනුදෙනුව පිළිබඳ වාර්තා කිරීම. ඉන් පසුව ඒ ගනුදෙනුව සිදු කරපු කවුන්ට් නම්බර්ස් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තමන්ව සම්බන්ධ කරගත්ත දුරකථන අංක වෙනිවෙනි දේවල් සාක්ෂි විදිහට ලබාගෙන සටහන් කරගෙන අන්තිම කෝට් ළඟම තියෙන පොලිසියට මිලක් කරන්න පුළුවන්.
1: රථවාහන වැරදිවලට අදාළව දඩ මුදල් ගෙවීමට පවතින බවට පොලිසිය විසින් යොමු කරන ආකාරයේ පණිවිඩයක් මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලිසිය පවසනවා. මහජනතාව නොමග යවන සුළු පණිවිඩ සහ ඒ ආශ්‍රිත සයිබර් තර්ජනවලට ගොදුරුවීම වැළැක්වීම සඳහා කෙටි පණිවිඩ, විද්‍යුත් තැපැල් මගින් එවන පණිවිඩ හෝ ලින්ක් වෙත පිවිසීමෙන් වැළකී සිටින ලෙසයි පොලිසිය පැවසුවේ. හදිසි අවශ්‍යතාවයක් යැයි පවසා මුදල් ගෙවන ලෙස දන්වා ලැබෙන පණිවිඩ කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ආර්ථික අර්බුදයෙන් මිදීමට නව ආර්ථික වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ තිස්සමහරම් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
6: අපේ රට දියුණු කරන්නට අපි කැප වෙන්නට ඕන. අපි වහල්භාවයෙන් මිදෙන්නට ඕන. බොහෝ කණ්ඩායම්වල අවධානය යොමු වෙලා තිබෙනවා. අපේ රටේ අන්තරාදායක තත්ත්වය, අවධානම් තත්ත්වය උපයෝගී කරගෙන අපේ රට භූ දේශපාලනයේ කෙලිබිමක් කරගන්න, සූදු කොලක් කරගන්න. ඒකට අපි ඉඩ දබන්නට දෙන්න බෑ. අපේ මාතෘභූමිය අපි සුරක්ෂා කරන්නට ඕන.
1: රට තුළ ඇති කිසිදු ගැටලුවකට ආණ්ඩුවෙන් විසඳුමක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමන් රාජපක්ෂ පැවසුවේ.
7: මාලිමාවේ JVP එකට අවශ්‍ය විදියට ජනාධිපතිවරයට අවශ්‍ය විදියට නීතිය නවන සැරයට අපි කිඳිරි ගන්නවා කියලා හිතනව නම් ආණ්ඩුවට ඒක වැරදිලා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා අද ගොවියාගේ පොහොර ප්‍රශ්නයක් තියෙනවා. පොහොර මිටිය රුපියල් 18,000 20,000 ගම්වල වී ටික විකුණ ගන්න විදියක් නැහැ. රුපියල් 100ට අඩුවෙන් වී විකිනෙන්නේ. වී කිරන්නේ තේ ගොවියා විශාල අපහසුතාවකට පත් වෙලා තිනා. තේ ගෙවෙට පොහොර නැහැ. අලුත් වෙළඳ පොලක් හොයා ගන්න තියෙනවා ලෝකේ තියෙන අර්බුදයක් එක්ක. අනිත් පැත්තෙන් කර්මාන්ශාලා දිනෙන් දින වැහෙනවා. කර්මාන්ශාලා වැහෙනකොට රැකිය අහිමි වෙනවා. එන ආයෝජකයෝ ටික ආණ්ඩුව හරවල යවනවා.
1: බලේටීමට පෙර ප්‍රකාශ කළ සියල්ල ආණ්ඩුට අමතකව ගොස් ඇති බවයි සමගි ජන බලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ප්‍රකාශ කළේ.
8: අපි මහ පොළොවේ දේශපාලනය කරලා වීදි සටන් කරලා උද්ඝෝෂණවල ගිහිල්ලා පෙළපාරේ ගිහිල්ලා පොලිසියවලත් එක්ක ඒ කාලේ එක එක කාලවලට හැප්පිලා මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිදහස වෙනුවෙන් මාධ්‍ය නිදහස වෙනුවෙන් ජාතිවාදයට විරුද්ධව එහෙම මහ පොළොවේ හැප්පිච්ච අය එහෙම හැප්පිලා ගොඩනගාගත්ත දේශපාලනයක් මේක. එහෙම නැතුව මේ කාගේ කාගෙන්වත් මේ පාතාල ලෝකේ ඉන්න අයගේ උදව් වලින්වත් අපරාධකාරයන්ගේ උදව් වලින්වත් ජාවාරම් කාර්යයන්ගේ උදව් වලින්වත් ගොඩනගාගත්ත දේශපාලන ඉතිහාසයක් අපිට නැහැ. එහෙනම් ඒ දේශපාලන ඉතිහාසය දන්නේ නැති අය දැනගන්න ඕනේ.
9: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: ගිවිසුමකට එළඹිය නොහැකි නම් ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ කිරීමට සූදානම් බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙක්සෙත් මේ බව සඳහන් කළේ සිංගප්පූරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔහු සඳහන් කළේ ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා තම හමුදා සූදානම් බවයි. ඉරානයේ සිය කොන්දේසි සඳහා එකඟතාවය පළ කරන තුරු සටන් විරාමයේ දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් නොගන්නා බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ඔහු මේ පිළිබඳ සඳහන් කළේ දවල මන්දිරයේදී ඉහළපෙළේ සාමාජිකයන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඉරානයේ කිසිවිටකත් න්‍යෂ්ටික අවියක් හෝ බෝම්බයක් නිෂ්පාදනය නොකිරීමට එකඟ වීම හෝමුස් සමුද්‍ර සන්ධියේ දෙපසටම සීමා රහිත නැව් ගමනාගමනය සඳහා නැවත විවෘත කිරීම සහ ජලමාර්ගය ඇති ඉපතල් විනාශ කිරීම ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කොන්දේසි අතරට අයත්. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය සඳහන් කළේ ඇමරිකානු ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි තමන් කටයුතු නොකරන බවයි. සියනියාස්ටික වැඩසටහන් වලට බලපෑම් කිරීමට ඇමරිකාව දරන උත්සාහය අනුමත නොකරන බවයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ස්මයිල් බගායි සඳහන් කළේ. සටන් විරාම පිළිබඳ සාකච්ඡා කණ්ඩව සිදුවන බවද ඔහු ප්‍රකාශ කළා. ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක දල සැලැස්මකට දෙපාර්ශ්ව එකඟ වී ඇති බවට ඊයේ මාධ්‍ය වාර්තා පළ වුණා. ඉරානයේ සඳහන් කළේ එවැනි කිසිදු අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා නොකළ බවයි. දෙපාර්ශ්වය සටන් විරාම ගිවිසුමකට ලැබුණේ පසුගිය අප්‍රේල් මස 8 වනදා සිටයි. එදින සිට මේ දක්වා අවස්ථා රැසකදී අවබෝධතා ගිවිසුමක් පිළිබඳ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදහස් පළ කරනු ලැබුවා. යලි සිරස්තල. වෙසක් පොහෝ දිනේදී ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන. දන්සැල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක්. ඩෙංගු පාලනයට නව වැඩපිළිවෙලක්. සටන් විරාමය ගැන ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි කොන්දේසි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති රාත්‍රී 7ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
9: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: මේ පාර ඇමරිකන් මියසික් අවෝඩ් සෙරමොනියකේදී වැඩිම අවෝඩ්ස් ගානකට නොමිනේට් වෙලා හිටිය ටේලර් ස්විෆ්ට් එකම මේජර් අවෝඩ් එකක්වත් නැතුව තමයි ගෙදර යන්න වෙලා තියෙන්නේ.
2: ඒක එහෙම වුණේ කොහොමද කියලා ෆෑන්ස්ලා තාම ඉන්නේ ෂොක් වෙලා.
1: කොහොම හරි බෙස් ආටිස්ට් ඔෆ් ද ඉයර් අවෝඩ් එක මේ පාර දිනාගත්තේ BTS.
2: ඇල්බම් ඔෆ් ද ඉයර් උනේ සබ්‍රිනා කාපෙන්ටර්ගේ මෑන්ස් බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඇල්බම් එක.
1: Hip-hop category කින් Kendrick Lamar, pop category කින් Justin Bieber, Sabrina Carpenter වගේම Bruno Mars, Shakira වගේ අත් මේ සෙරමොනි කේදී awards ගත්තා.
2: ඒ වගේම Pussycat Dolls band එකේ එදා කරපු performance එක ගැනත් මේ වෙද්දි ගොඩක් දෙනෙක් කතා වෙනවා.
0: Talk of the town.
3: මේ පැයේ සිත දිවන බොතු පෙති කීතය ඔබ වෙත කෙරෙන්නේ.
4: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
7: රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා?

0: හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: මතකද ඒ ස්ටිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: පින් කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ පින් කරන්න.
4: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
3: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
4: බණ අහන එක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වලයි ඉපදෙන්නේ.
3: දහමින් ජීවිතය පොහොසත් කරගන්න හෙට උදෑසන 7ට සියත අහන්න.
5: සියත බණවඩුව.
3: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
0: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝකපිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
7: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකර වල කවුරු කැමති වෙන්නේ නැත්තේ කනි. ඒ මිනිස්සු කැමති නිදහසේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5.
5: සිත නිවන

0: තවල් එකයි විනාඩි එකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: कथा टॉप स्टोरी
1: दिवेने प्रदेश सीएकट विदुली कप्पादुवाक් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කප්පාදු කළ විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ පද්ධතිය අසමතුලිතතාවයක් හේතුවෙන් මෙම විදුලි කප්පාදු සිදු කළ බවයි. ස්ථාන 100කට පමණ විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබුවා. ඒ සූර්ය බලයෙන් ලැබෙන විදුලි ධාරිතාව අපේක්ෂිත මට්ටම ඉක්මවා යාමත් සමග පද්ධතිය අසමතුලිතතාවයක් ඇතිවීමත් සමගයි. අද රාත්‍රිය වන විට විදුලි ඉල්ලුම වැඩිවන බැවින් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ. පස්වර තුන පමණ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි. ජාතික විදුලි බල පද්ධතියේ ස්ථාවර ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා බහලමත සවිකර ඇති සූර්ය පැනල අද පස්වර තුන දක්වා ක්‍රියා විරහිත කර ලෙස සූර්ය පැනල හිමිකරුවන්ට දැනුම් දුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඊශ්‍රායලයේ භූමියට ඇතුල්වීම ස්වෛරී භාවයට තර්ජනයක් බව ලෙබනනයේ පවසනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු නිවේදනය කළේ ඊශ්‍රායල් හමුදා ලෙබනනයේ ලිටානි ගඟ තරණය කරමින් ලෙබනනයට සාර්ථකව ඇතුල් වී ඇති බවයි. ඒ ලෙබනනයේ බේරුත් සහ බෙකා නිම්නයේ සිය ග්‍රහණයට ගැනීමත් සමගයි. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ඊයේ නිවේදනය කළේ ගාසා තීරයේ සිට 70ක් ඊශ්‍රායල් හමුදාව යටතට පත් වූ බවයි.
0: Theater Top Story.

0: සිත නිවන සියත
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය පුද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් කිසිම IMF බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්නට සල්ලි එන්ස අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක් ගැන.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
5: ඒ සල්ලි ටික අරන් දිත්වා ගුලි ගුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
6: මොන මැටිවරණයකට මුණ දෙන්න අපි සූදානම්.
7: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
8: ළමෙක ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
12: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
2: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
3: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
3: මට පාවයව
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
3: අන්නා කලින් කියන්න එපැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අහන්න හවස දෙකට සතිය දවස්වල
7: සිතනි.

0: හුඟක්වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලල තව වචනයක් කිව්වලු.
1: අහසින් වැටෙන එක
0: ඔව් කියනකො අහසින්
1: නෑ ඒක අපේ රටේ එකක්
0: කියනකො.
1: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා
0: ජුලිය සීස කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM Breakfast Drive අනුග්‍රහය.
3: පොළොවේ රන් නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.

0: සියල් කළුතරයි මණ්ඩලය.
1: රයින් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
5: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
1: අනුග්‍රහය
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමුලාරේ අංචාතාරේ
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
4: සරණං ගච්ඡා.
0: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමකින් මෙවරත්
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
5: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
8: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කොන්දේසි සහිතයි.
1: සිත නිවන

සිත නිවන සියත. දවල්කයි විනාඩි 52යි වෙලාව. අද දවසේ සැදැහැ සිතින් ඔන්න වෙසක් පුන් පොහෝ දිනේ උදා වෙලා තියෙනවා. දැන් ගොඩ දෙනෙක් මේ වෙනකොට දන්සල් වඳින්න නිතියට බැහැලා තියෙනවා. තමන්ගේ රථ වාහන යනවා නම් බොහොම පරිස්සමෙන් යන්න ඕනේ. මොකද මාර්ග තදබදයේ තියෙනවා මේ සියලුම කරුණු කාරණාත් එක්ක. පොලිසිය අපේ මහත්වරු ටිකත් ඔන්න විශේෂ රථ වාහන සැලැස්මක් එහෙම සූදානම් කරලා තියෙනවා සමහර පළාත්වල. මේ දේවල් ගැනත් අවධානයෙන් අද දවසේ ඔයාගේ වෙසක් ගමන සමල්ලාට දුර පලාත කෙනා වෙන්න පුළුවන්, ට්‍රිප් එකක් වෙන්න පුළුවන් අනුරාධපුර පොළොන්නරුව පැතිවල. ඉතින් බොහොම පරිස්සමින් යන්න ඕන දවසක් අද. මොකද වාහන තදබදය, මිනිස්සු හැමතැනම දන්සල් තියෙනවා. මේ වෙසක් අසිරිය හරියට විඳින්න නම් ඔබ සිහියෙන් මාර්ගය ගමන් කරන්න ඕන කියන කාරණයක් අපි මතක් කරනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේ විදුලිය කප්පාදුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැන මතක් කරන්න ඕනේ. කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තමයි මේ විදුලි කප්පාදුව සිද්ධ වෙලා තියෙන්නේ. සූර්ය බලයෙන් ලැබෙන විදුලි ධාරිතාව අපේක්ෂිත මට්ටම ඉක්මවා යෑමත් එක්ක තමයි මේ පද්ධතිය අසමතුලිතතාවය ඇති වෙලා තියෙන්නේ. ඉතින් අද රාත්‍රිය වන විට ඉල්ලුම වැඩි වෙනවා විදුලියේ. මොකද තොරන් තියෙනවා, දන්සල් තියෙනවා. මේ විදුලි ආලෝක ක්‍රියාකාරකම් එක්ක විදුලි ඉල්ලුම ටිකක් වැඩි වෙනවා. පස්වර 3 වෙනකොට මේක නැවතත් යථාතත්වයට පත් කරනවා කියලා තමයි රජය නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. ජාතික විදුලි බල පද්ධතිය ස්ථාවර ක්‍රියාකාරීත්වය ඔන්න හවස 3 වෙනකොට නැවතත් තිබ්බ මට්ටමට යථාතත්වයට පත් කරනවා කියලා කියනවා. මේ සියලුම කරුණු කාරණාත් එක්ක ඔයාට ඉන්න පුළුවන්කම තියෙනවා අපේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයට. මෙවරත් අපි සෝදානම් කරලා ඉන්නවා අපේ සියත කණ්ඩායම ඉන්නවා. ඔබට පුළුවන්කම තියෙනවා ගංගාරාම විහාරස්ථානයට කොළඹවට ඉන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔබ ගමේ ඉඳන් කොළඹට ඇවිල්ලා ඉන්නවා නම් වන්දනාවේ, ඒ කියන්නේ වෙසක් වන්දනාවේ ඇවිල්ලා ඉන්නවා නම්, ට්‍රිප් එකක් වගේ ඇවිල්ලා ඉන්නවා නම්, චාරිකාවක් වගේ, ඔබට පුළුවන්කම තිබෙනවා ගංගාරාම වෙසක් කලාපේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයට එන්න. සියත අපේ ටීම් එකක් තියෙන, ඔබට කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රසම රස දන්සැල් සහ පහන් කූඩු බොදු බැතිගි මේ සියලුම අංගත් එක්ක ඔබට පුළුවන්කම තියෙනවා වෙසක් අසිරිය හොඳටම විඳින්න ගංගාරාම වෙසක් කලාපයට එන්න. හවස 1:54යි දැන්.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සීලිවී රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
4: සිත නිවන සිය

0: ගුවන් වෙලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: එන්නත් නිෂ්පාදනය පිළිබඳ කියුබාව සමග සාකච්ඡාවක්. එන්නත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම පිළිබඳ කියුබාව සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ සෞඛ්‍ය මාධ්‍ය නලින්ද ජයති සහ කියුබා තානාපතිවරයා අතරයි මధుර මර්ධන ව්‍යාපෘති පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. දැන් තවත් දේශීය පොතක්. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. බලශක්ති මාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කප්පාදු කළ විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන ඇති බවයි. අමාත්‍යවරයා පැවසුවේ පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් මෙම විදුලි කප්පාදුව සිදු කළ බවයි. ස්ථාන 100කට පමණ විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබුවා. ඒ සූර්ය බලයෙන් ලැබෙන විදුලි ධාරිතාව අපේක්ෂිත මට්ටම ඉක්මවා යාමත් සමග පද්ධතියේ අසමතුලිතතාවක් ඇතිවීමත් සමගයි. අද රාත්‍රියේ වන විට විදුලි ඉල්ලුම වැඩි වන බැවින් එම තත්ත්වය කලමනාකරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ.
0: සියට ටොප් ස්ටෝරී.

0: මේ පැයි සිත නිවන බොදු පැත කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: සිත නිවන සියත.

0: හවස දෙකයි විනාඩි 35යි දැන්.
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
2: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස දෙවන දා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
2: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමකින් මෙවරත්
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
2: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
3: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩස් තියෙනවාද
4: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
6: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර පහක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
7: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ, කැලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට්නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු

0: සිත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: අඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: අම්රිතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
6: සැන්ඩි ඕන සතෙක්, ඕන මිනිස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වාර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකට. ඒ මිනිස්සු කැමති නිදහසේ.
7: ලා මකලෝ.

0: දැන් වෙලාව හවස 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: හෙටත් සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නයි දෙනුම් දී. හෙට පෙරවරු අටේ සිට පස්වර තුන දක්වා සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම ඉල්ලීමක් කර සිටිනවා. පද්ධති ස්ථායිතාවරක ගැනීමට සහාය වන ලෙසයි එම සමාගම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලීමක් කළේ. වෙසක් පොහොය සහ සතියන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකථන සීමාව ඉක්මවා සීග්‍රෙන් පහත ගොස් තිබුණා. සූර්ය පැනල මගින් ජනනය වන විදුලි ප්‍රමාණය ඉහළ ගොස් තිබුණේ ඉතා ඉහළ අගයකටයි. ජාතික විදුලි බල පද්ධතියේ ස්ථායිතාව සහ අඛණ්ඩ සැපයුම රැකගැනීම වෙනුවෙන් ප්‍රදේශ රැසක විදුලි ඉල්ලුමට වඩා සූර්ය විදුලි ජනනයක් සිදුවන විදුලි පෝෂක විසන්ධි කිරීමට සිදුව බවයි සමාගම සඳහන් කළේ. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා අද පෙරවරු අටේ සිට පස්වර තුන දක්වා වහල මත සවිකරන ලද සූර්ය පැනල විසන්ධිකරණ ලෙස ඉල්ලා සිටියේ එහි හිමිකරුවන්ගේ. ජාතික විදුලි බල පද්ධතිය ස්ථාවර වන පරිදි සියලු ප්‍රදේශවල විදුලි සැපයුම යථාතත්වයට පත් කරන බවයි නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම සඳහන් කළේ. හෙට දිනේදීද මෙම අඩු විදුලි ඉල්ලුම අපේක්ෂා කරනු ලබනවා. හෙට පෙරවරු අටේ සිට පස්වර තුන දක්වා සූර්ය පැනල ක්‍රියාවිරහිත කර පද්ධතිය ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට සහාය වන ලෙස ඉල්ලීමක් කළා. එබැගින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකිවනු ඇති බවයි සමාගම පැවසුවේ.
0: Theater Top Story.

0: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදෙන් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝලාට බලාපොරොත්තු වුණා 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0712 492 0712 0711 327 777.
4: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: දන්න සුපිරි රේඩියෝ ඩබල අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: අරුපොළොවේ රන් අස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඕනෑ විතින් ඕන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ති, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර

0: හතකට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: දොරකුළු ඇරෙන මතක සේප්පු.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමම අහන්නේ.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: රැයක් පුරා විඳින පැයක්.
4: රැදායයි ගීතායයි
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න. බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
5: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
5: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
5: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
6: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
7: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
9: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.
1: සිත නිවන සියදා.

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: මේ දෙකක් දාගෙන ඉන්නද?
2: ඇයි කන් දෙක පුරවල කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ අරේ වා
5: සින්දු සියත.
4: ගියක් සැපයි දවලේ
6: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල්

0: ජකවර්ධන ටෙක්ස්ටයිල් ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011732 NIBM the city university the place to be
1: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වල කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනී.

0: දැන් වෙලාව හවස 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: මල්වතු මහාවිහාරයෙන් විශේෂ තීරණයක්. පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් දරන නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභාව තීරණය කර තිබෙනවා. ඒ එම කාරක සංඝ සභාව රැස්වූ අවස්ථාවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් මෙම පියවර ගත් බවයි මල්වතු මහාවිහාර පාර්ශ්වය නිවේදනය කළේ. අදාළ පාර්ශ්ව කැඳවා මේ පිළිබඳ කරුණු විභාග කර ඇත්තේ කාරක සංඝ සභාව විසින්. තාවකාලිකව අටමස්ථානාධිපති ධුරේ කටයුතු ආවරණය කිරීම සඳහා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් පත් කර ඇති බවයි මල්වතු පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් පැවසුවේ. දැන් විදෙස් පොතක්. අමෙරිකා ජනාධිපතිවරයා තුන්වන වරටත් රාජ්‍ය තාන්ත්‍රික භාවය පාවා දෙන බවට ඉරානය චෝදනා කර සිටිනවා. එරට උත්තරීතර නායකයාගේ උපදේශක සඳහන් කළේ නාවික අවහිරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඊට හේතුව බවයි.
0: සිත නිවන සියත.

0: සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමරිතා.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය උද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් සීමායි එම්එස් බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්න දුක සල්ලි නිසා අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක් ගැන.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
5: ඒ සල්ලි ටික අරන් විත්වා කුලිකුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
6: මොනම් මැතිවරණයකට මුණ දෙන්න අපි සූදානම්.
7: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
8: ළමෙක ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
10: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි, නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි, ප්‍රීමා කොත්තුමි හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි, ස්ටුවර්ඩ්ස් ප්‍රීමියම් BOPFT ඉතිරි රුපියල් 200යි. කාගිල්ස්
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න .112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
15: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
16: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
17: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
18: Global University Partners. කතා කරන්න 0718-492-492 0721-132-77.
19: කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
20: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි. මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
19: අන්නා, කලින් කියන්නේ පැයි.
21: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
22: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
19: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
23: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
24: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
25: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
24: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
26: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
27: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය.
28: ඩාඩී මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
29: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස දෙවනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර පහක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2017 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශීවෙන්න ෆිනිසිං මහලක් නම් කලරත් තමයි.
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: මතකද ඒ ස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවී රන් අයදෙන ස්තරම් තැනක් රන්පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 0111732000 NIBM the city university the place to be
4: pin karanna welawak hoy hoya innepa labunu welawae pin karanna
5: අපිට පින්කම් කරන්නට මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
4: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
5: බණ අහනක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වල ඉපදෙන්න.
4: දහමින් ජීවිතය පොහොසත් කරගන්න හෙට උදෑසන 7ට සියත අහන්න.
6: සියත බණ මඩුව.
4: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
7: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකර වාර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
8: ලා මකලෝ සහ ලා

0: හවස 5යි විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ये था टॉप स्टोरी।
1: විදුලි ගබඩා පද්ධති 6ක් දිවයිනට විදුලිය ගබඩා කළ හැකි බලශක්ති ගබඩා පද්ධති 6ක් දිවයිනට රැගෙන විත් තිබෙනවා. මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුතු බැටරි බලශක්ති ගබඩා පද්ධති 16ක් සඳහා ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩර් කැඳවුවේ පසුගිය ජූලි මාසයේදී. ඒ අතරින් තෝරාගත් ආයතන 3ක් සඳහා එම ව්‍යාපෘති පිරිනැමුවා. ඉන්නෙක් පුද්ගලික සමාගමක් විසින් ආනයනය කළ බැටරි පද්ධති 6ක් රැගෙන විත් ඇත්තේ කොළඹ වරාය වෙතයි. මෙම බලශක්ති ගබඩා පද්ධති 6 වවුනියාව, චුන්නක්කම්, කිලිනොච්චිය, අනුරාධපුරය, පොළොන්නරුව ප්‍රදේශවල පිහිටා ඇති විදුලි බල සම්ප්‍රේෂණ උපපොළ සමීපයේ ස්ථාපිත කරනු ඇති. එක් පද්ධතියකින් දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලි බල ශක්තියක් ගබඩා කිරීමට හැකි. උපරිම විදුලි බල ඉල්ලුම අවශ්‍ය රාත්‍රී කාලයේදී මෙගාවොට් 10ක් ජාතික විදුලි බල පද්ධතියට ලබා දීමට සැලසුම් කළා. පද්ධති 6න් ලැබෙන මුළු ධාරිතාව මෙගාවොට් 60ක්. මෙම ගබඩා පද්ධති පාලනය හා කළමනාකරණය සිදු කරනු ලබන්නේ බලශක්ති අමාත්‍යාංශයට අයත් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමයි. මේ වන විට ඉන්ධන මගින් විදුලි බලශක්ති උත්පාදනයේදී එක් ඒකකයක් සඳහා වැයවන මුදල රුපියල් 115ක්. මෙම පද්ධති මගින් උත්පාදනයේදී වැයවන්නේ රුපියල් 30ක මුදලකුයි. ඉන්ධන මගින් විදුලි බලය උත්පාදනය සඳහා මාසික වැය කරන ඇමරිකා ඩොලර් මිලියන 2.6ක විදේශ විනිමයද ඉතිරි කර ගැනීම මෙම බැටරි පද්ධති ස්ථාපිත කිරීමේ අරමුණක්. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති 5:30ට.
0: සියත ටොප් ස්ටෝරී.

0: හවස 5 විනාඩි 15යි දැන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: තෙල්නකෙත් කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍යයෙන් ගත්තාම අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි ඔවුන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-311-377. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නෙති.
6: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9 වසරයි 0.714-151-151 WhatsApp කරන්න. සතියේ දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: ආදී මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
10: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සිත නිවන

0: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: දෙනේ නා තොරු මා ඉන්න දෙනුඹ ගාවේ

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ் புத்தரஷ்மி ஜாதிக விசக் கலாபய 2026
1: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව
2: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි
0: සිත නිවන සිය

0: ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics එන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
2: Aluminium, aluminium මනේ.
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියම් උත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: යතෝ පොකට් මනි.

0: කලාපය හවස 5:58 වෙලාව අපි ආරෑස්ත වෙන්නේ අද මේ වෙසක් උත්සවයේ දවසේ මේ වෙසක් මංගල්‍ය දවසේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය ඔබ කොළඹවට ඉන්න කෙනෙක් නම් අපි ඔන්න විශේෂ පණිවිඩ ගොඩක් අරගෙන ඉන්න යන්නේ මේ බුද්ධ රශ්මි ජාතික අපේ වෙසක් කලාපයේ ඔබට දකින්න පුළුවන් දකින්න හම් වෙන දේවල් වගේම අද දවසේ මේ වැඩ කටයුතු කොයි විදිහටද සූදානම් වෙලා තියෙන්නේ අද පළවෙනි දවසේ ඒ ගැන ඔන්න විස්තර කියන්න ලෑස්තිලා ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙනවා නිෂාන් ඉන්නවා කතා කරන්න සුබ සන්ධ්‍යාවක් නිෂාන්
1: සුබ සන්ධ්‍යාවක් වේවා රවිෂ්ක අද දවසේ සුවිශේෂී දවසක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සමගින් සියත මාධ්‍ය ජාලයේ බැතිබර දායකත්වයෙන් ගංගාරාම වෙසක් කලාපයේ අද සමාරම්භක දිනය සවස්දුරු වේලාවකින් රාත්‍රී 7ට මහජනතාව වෙනුවෙන් මේ වෙසක් කලාපය විවෘත වෙනවා. අපි දන්නවා කොළඹ වෙසක් බලන්න එනවා නම් බුදුරශ්මි ජාතික වෙසක් කලාපය අනිවාර්යයෙන්ම ඔබ පැමිණිය යුතුම ස්ථානයක් වෙනවා. මොකද කොළඹ වෙසක් හොඳටම තියෙන්නේ ගංගාරාමයේ ආශ්‍රිතව පැවැත්වෙන බුදුරශ්මි ජාතික වෙසක් කලාපය තුලයි. ඉතින් අද පළවෙනි දවස අද 20 වෙනිදා හෙට 31 වෙනිදා 15 වෙනිදා සහ දෙවනදා දවස් 4ක් එවර බුදුරශ්මි ජාතික වෙසක් කලාපය ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය වෙනතුරුම මේ වෙසක් කලාපය තුළ ඔබට දර්ශනීය වෙසක් පහන් කෝඩු වගේම දර්ශනීය බැතිගී ප්‍රසංග බලන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වගේම විවිධ ආයතන මගින් ඉදිරිපත් කරන බැතිගී සරණියන් දක ගන්නට හැකියාව තිබෙනවා. විතරක් මෙහි එන ශ්‍රී ලංකා වාසී ජනතාව වෙනුවෙන් ප්‍රණීත දන්සල් පවා සංවිධානය කර තිබෙනවා. ඒ සමග ඔබට ආරාධනා කරනවා එන්න අද දවසේ ආරම්භ වන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයට. ඒ වගේමයි ශ්‍රේත මාධ්‍ය ජාලයෙන් අද සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙනවා. හරියටම ජිනරතන කාර්මික විද්‍යාලයේ ඉදිරිපිට රාත්‍රී 7ට ඔබ වෙනුවෙන් පැස්ටා දන්සලක් අපි සංවිධානය කර තිබෙනවා. ඉතින් අපි ඒ පිළිබඳවත් මතක් කරනවා එන්න. ඒක කට්ටියත් එක්ක කතා කරන්න ඔබ වාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් අහන අපේ කට්ටියටම ඉන්නවා. එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. පැත්තිටින් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයට අදින් ආරම්භ වන මේ වෙසක් කලාපය ජුනි මාස 7 දක්වා දින 4ක් ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. අපි බොහොම බැති සිටින යුතුව මතක් කරනවා රවිෂ්.
0: බොහොම ස්තුතියි නිෂාන්. ඔන්න ඔය විදිහට තමයි අද දවසේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ ප්‍රථම දිනය කොළඹ ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් කොළඹවට ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ වෙසගේ පින්බර දිනේ අත්දැකීම ඔබට සජීවීව ඉඳ ගන්න. දන්සල් තියෙනවා, රසවත් දන්සල් තියෙනවා, ඒ වගේම පහන් කූඩු, ඒ වගේම බැතිගී ප්‍රසංග, මේ සියලුම කරුණු කාරණාත් එක්ක අද දවසේදී සියත මාධ්‍ය ජාලයේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අපි සූදානම් වෙලා ඉන්නවා. අපේ පැස්ටා දන්සල අද දවසේදී රාත්‍රී 7ට ජිනරතන කාර්මික විද්‍යාලයේ ඉදිරිපිටදී ආරම්භ වෙනවා. ඔබට ඒ සමගිනුත් එකතු වෙන්න පුළුවන්. නිෂාන් කිව්වා වගේ ඔබ රේඩියෝකින් අහන අපේ ආදරණීය චරිතත් එක්ක ඔබට කතා බහ කරන්නත් පුළුවන්කම තියෙනවා. ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා එන්න බුදුරශ්මි ජාතික වෙසක් කලාපයට.

0: හවස 6යි විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: විදුලි සැපයුම යථා තත්ත්වයට හෙටත් සූර්ය පැනල අක්‍රිය කරන්නේ දැනුම් දී වෙසක් සැමරුම් දිවයින පුරා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ඊතල වැටුණු වැවේ හිමියන් අටමස්ථානාධිපති ධූරයේ කටයුතු ආවරණයට අතුරුදන් ධීවරයන් සොයා තවදුරටත් මෙහෙයු ට්‍රම්ප්ට ඉරානයෙන් චෝදනා
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 492 492 0.7 1 1 327 777.
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 787 7000ට වට්ස්ඇප් කරන්න.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. Self start me.
5: දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති වුණාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 2017000 කෝල් එකක් ගහන්නකො. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
6: සිත නිවන

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වෙසක් පොහොය වෙනුවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන. විදුලි ඉල්ලුම පහතට හෙටත් සූර්ය පැනල අක්‍රිය කරන්නයි දෙනුම් දීම. ඊතල වැටුණු වෙවේ හිමියන් අටමස්ථානාධිපති ධුරේ කටයුතු ආවරණයට. ට්‍රම්ප්ට ඉරානයෙන් චෝදනා. රන්සිනිට ආසියා යොවුන් තරගාවලියේ රන් පදක්කමක්.
0: දේශීය සියත. Local news on සියත.
1: සම්බුදු තෙමබ්ගුල සිහිපත් කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. වෙසක් පොහේ දිනය බෞද්ධ ජනතාව සමරනු ලබන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම සහ බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී යෙදී තිබීම හේතුවෙන්. කාලය, දීපය, දේශය, කුලය හා මව යන පංචමහා විලෝකනයන් විමසූ පසු සිදුහත් කුමරුන් අදවැනි දිනක ලුම්බිනි සල් උයනේදී උපත ලැබුවා. සත්පියුම් මතින් සත්පියවරක් ඇවිද යමින් සිදුහත් කුමරුන් විද්‍යාමාන කළේ තමන් තුන් ලොවටම ශ්‍රේෂ්ඨ බවයි. සතර පෙරනිමිති දැක සසර අවබෝධ කරගෙන ගිහිගිය හැරගිය සිදුහත් බෝසතාණන් බුද්ධගයාවේ ඇසතු බෝරුක් සෙවනේදී භාවනායෝගීව වැඩ සිටියා. ඒ සියලු සත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ පාරිශුද්ධ අරමුණ පෙරදැරිවයි. සියලු කෙලෙස්

0: ආවේමිය ධර්මදේශනා ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වුණා. මේ අද පස්වරුවේ පැවති ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කළ පූජ්‍ය හෙට්ටිපොළ සද්ධා ජීව හිමියන්.
1: මනුස්සයෙක් වශයෙන් අපි අවුරුදු 300ක් 400ක් ජීවත් වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි අපිට ලැබිලා තියෙන මේ පින ආයේ කවද ලැබෙයිද දන්නේ නැහැ. ඒකට හේතුව පින ඉස්මතු වෙලා තියෙන තැනක් තමයි මනුෂ්‍යාත්මය කියලා කියන්නේ. ආන් ඊ ආත්මිකට ඇවිල්ලා හොඳට අහන්න පුළුවන් මනුස්සයෙක් හැටියට, හොඳට කතා කරන්න පුළුවන් මනුස්සයෙක් හැටියට, හොඳට ඇවිදලා එහෙම එහෙ යන්න පුළුවන් මිනිස්සෙක් හැටියට, කෙටියෙන්ම කිව්වොත් අතෙන් දානි ටිකක් හදන්න පුළුවන්නේ. නෙන් බන කොච්චර අහන්න පුළුවන්ද? මේ කකුල් දෙක මේ ඉන්ද්‍රියන් හේතු කොටගෙන අපිට කොච්චර දම් පිංකම් කරන්න පුළුවන්ද? කුසල් දහම් වැඩි දියුණු කරගන්න පුළුවන්ද? එනිසා ආන්නේ වගේ තැනක ඉඳන් අපි මේක මඟහැර ගන්න නැතුව මේ මොහොතේ හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගානුකූලව තමන්ගේ සිත වැඩි දියුණු කරගනිමින් කුසල් වඩමු.
0: මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය එක්ව සංවිධාන කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය අද ආරම්භ වෙනවා. ලබන දෙවනදා දක්වා දර්ශනීය පහන් කූඩු, වෙසක් තොරණ, දන්සැල් ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත්. බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සියත FM, සියත TV ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයයි. මේ ඒ පිළිබඳ නවතම තොරතුරු ගෙනෙන සියත මාණ්ඩලික වාර්තාකරු රශ්මික පුල්ලෙපෙරුම.
2: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේ මේ මොහොත වන විට මා රැඳී සිටින්නේ. ගංගාරාම බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපයේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින ආකාරය අප නිරීක්ෂණය කළා. දර්ශනීය පහන් කූඩු, දන්සැල් සහ බැතිකී ප්‍රසංග සමගින්ද ඔබට ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය තුළින් දැකගත හැකි. මම රශ්මික පුලපෙරුම සියත ප්‍රවෘත්ති සමගි.
0: වෙසක් උත්සවයට සමකාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඒ ප්‍රධාන වෙසක් කලාප පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතවයි. බෞද්ධාලෝක වෙසක් කලාපය බොරැල්ල බේස්ලයින් පාර බන්ධනාගාර හන්දියෙන් ආරම්භ වී බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය, DS හන්දිය කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්පෙලපිටිය හන්දිය දක්වා පැවැත්වෙනවා. බුද්ධ රශ්මි වෙසක් කලාපය පැවැත්වෙන්නේ කොම්පංච වීදිය පොලිසිය වටරවුම සිට කුමාරන් රත්නම් පාර කොම්පංච වීදිය හන්දිය, ජේම්ස් පීරිස් මාවත පිත්තල හන්දිය, මල්පාර අග්‍රමාත්‍ය කාර්යාලය දක්වායි. එම මාර්ගයට සම්බන්ධ වන ජිනරත්න මාවත, නවම් මාවත හා පෙරහැර මාවත ප්‍රදේශයන්හිදීද බුද්ධ රශ්මි වෙසක් කලාපය පැවැත්වෙනවා. බ්‍රේබ්‍රුක් ප්‍රදේශ හා ඩෝසන් වීදිය, ස්ටෙපල් වීදිය ප්‍රදේශය දක්වාද වෙසක් කලාපයක් ක්‍රියාත්මකයි. වෙසක් සිරි නැරඹීම සඳහා ගාලුමෝදුර ආශ්‍රිත ප්‍රදේශයට විශාල ජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. අද සහ හෙට කොළඹ කොටුව, ගාලුමෝදුර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 7 සිට රථවාහන ධාවනය සිදුවන්නේ එක් දිශාවකට පමණයි. වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ සහ ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර හිමි නොවන බවද පොලිසිය සඳහන් කළා. කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තොරණ 20ක් පැවැත්වෙන බව සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා. තොටලඟ, කොස්කස් හන්දිය, පිටකොටුව, දෙමටගොඩ, කොල්ලුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව තොරණ පැවැත්වෙනු ඇති. කොළඹ නගරය ආශ්‍රිතව සංවිධාන කර ඇති දන්සැල් සංඛ්‍යාව 600ක්. වෙසක් පොහෝ දිනය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ඊයේ පස්වරුව වන විට දන්සැල් 17818ක් ලියාපදිංචි වී ඇති බවයි.
3: මෙම දන්සැල්වල සෞඛ්‍ය ක්‍රමානුකූලදෙස් සහ සෞඛ්‍ය ක්‍රමානුකූල කටයුතු පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දින සහ හෙට දින පුරාවට සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මෙම දිනවල දිවයිනපුරා පැතර යන බෝවන් රෝග වැළැක්වීම සඳහා විශේෂ උපදෙස් මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. එම නිසා අපි සියලු දෙනාගේම, ජනතාවගෙන් සහ දන්සැල් පවත්වන සියලු දෙනාගේම ඉල්ලා සිටීමට කැමති. මෙම සෞඛ්‍ය ක්‍රමානුකූල උපදෙස් හරියටම පිළිපදිමින් මෙම බෝවන් රෝග සහ පැතිරීම වළක්වා ගැනීමට සහාය වන ලෙස
0: සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සංවිධාන කළ දන්සැල් වලට දැඩි උපදෙස් ලබා දුන් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. අද සහ හෙට සිදු කරන පරීක්ෂා කිරීමලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරන දන්සැල් අත්හිටුවීමට පියවර ගන්නා බවද එම සංගමය ප්‍රකාශ කළා. මේ අතර දන්සැල් සඳහා ජනතාව කැඳවීමට බෞද්ධ කොඩි භාවිතයෙන් වළකින ලෙස දැනුම් දී සිටිනවා. ඒ සඳහා කහ පැහැති කොඩියක් යොදාගත හැකි බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

0: හෙට පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම ඉල්ලීමක් කර සිටිනවා. පද්ධති ස්ථායිතාව රැක ගැනීමට සහාය වන ලෙසයි එම සමාගම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලීමක් කළේ. ස්ථාන 100ක පමණ බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා. නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම සඳහන් කළේ ජාතික විදුලි බල පද්ධතිය ස්ථාවර වන පරිදි සියලු ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළේ පස්වරු 3ට පමණ බවයි. වෙසක් පොහොය සහ සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජාතික විදුලිපල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකථන සීමාව ඉක්මවා සීග්‍රෙන් පහත ගොස් තිබුණා. සූර්ය පැනල මගින් ජනනය වන විදුලිය ප්‍රමාණය ඉහළ ගොස් තිබුණේ ඉතා ඉහළ අගයකටයි. ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව සහ අඛණ්ඩ සැපයුම රැකගැනීම වෙනුවෙන් ප්‍රදේශ රැසක විදුලි ඉල්ලුමට වඩා සූර්ය විදුලි ජනනයක් සිදුවන විදුලි පෝෂක විසන්ධිහි කිරීමට සිදුව බවයි සමාගම සඳහන් කළේ. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා අද පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා වහල මත සවිකරන ලද සූර්ය පැනල විසන්ධිහි කරන ලෙස ඉල්ලා සිටියේ එහි හිමිකරුවන්ගේ. හෙට දිනේද මෙම අඩු විදුලි ඉල්ලුම අපේක්ෂා කරනු ලබනවා. හෙට පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා විදුලි සූර්ය පැනල ක්‍රියාවිරහිත කර පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමට සහාය වන ලෙස ඉල්ලීමක් කළා. එමගින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකිවනු ඇති බවයි සමාගම පැවසුවේ. සම්ප්‍රේෂණ පද්ධතිය වැඩිදියුණු නොකිරීමද මෙම විදුලි බිඳවැටීමට හේතුවක් බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ.
1: ඉංජිනේරුවෝ හැටියට මෙච්චර කල් මේවා නොදැන හිටියේ නෑ. හැබැයි මේවට විසඳුම් හෙව්වේ නෑ. මොකද්ද මේවට තියෙන උත්තරේ? මේ තාම පැරණි තාක්කෝමල් ටිකමයි තියෙන්නේ. ඒවයි ඔග්මන්ටේෂන් එකක්. ඒ කියන්නේ වැඩි දියුණුවක් කරන්න මේ රජයත් පසුගිය රජයත් උත්සාහ දරලා නෑ. ඒ කියන්නේ මේගොල්ලෝ හරිම අකමැති සූර්ය බලයක. ඒකනේ නැත්තම් මේ තාක්කෝමරොල වැඩි දියුණුවක් කරා නම් ඔය ලෝඩ් එක ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ නිසා අපි දන්නවා මේ ට්‍රාන්ස්මිෂන් ලයින් වල මේගොල්ලෝ මේ අඩුපාඩුත් හොයලා කරන්නේ. මොකද මේගොල්ලෝ වැඩි මෙගාවොට් ප්‍රමාණයක් භාවිතා වෙන තෙල් රහසුලා තමයි ඉන්නේ.
0: විදුලි බලය ගබඩා කළ හැකි බැටරි පද්ධතිය කඩිනමින් ස්ථාපිත කළ යුතු බවයි සමගී බලශක්ති වෘත්තීය සමිති බලවේගයේ කැඳුම් කරු ආනන්ද පාලිත කියා සිටියේ.
2: 2025 පෙබරවාරි මාසේ 9යි වඳුර පැන්න කියලා පළවත්තේ ඉන්න රටටම විදුලිය නැතුනේ. එදා උනේ ඕක තමයි පද්ධති පාලනයේ ගිලිහීම. ඒකට තමයි පළවත්තේ පිටිලා තියෙන්නේ පද්ධති බැටරි බෑකප් එක. දැන් ඒ සිදුවීමේ වෙලත් අවුරුද්දකට වැඩි. ආණ්ඩු අරගෙන මාස 20කට වැඩි. තවම බැටරි ගෙනාවේ නැහැ. මේ සිදුවීම සිදු වෙනකොට මේ මොහොතේ ඉන්ධන ජාවාරමට ඉන්ධන ඔලින් විදුලිය නිපදවනවා. මේ දිගටම යන්නේ මේක අපිට කියන්න බල අසූර්ය නැති
0: මේ අතර විදුලිය ගබඩා කළ හැකි බලශක්ති ගබඩා පද්ධති 6ක් දිවයිනට රැගෙන විත් තිබෙනවා. මෙම බලශක්ති ගබඩා පද්ධති 6 වවුනියාව, චුන්නාක්කම්, කිරිනොච්චිය, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල පිහිටා ඇති විදුලි බල සම්ප්‍රේෂණ උපපොළ සමීපව ස්ථාපිත කරනු ඇති. එක් පද්ධතියකින් දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලි බල ශක්තියක් ගබඩා කිරීමට හැකි. උපරිම විදුලි බල ඉල්ලුම අවශ්‍ය රාත්‍රී කාලයේදී මෙගාවොට් 10ක් ජාතික විදුලි බල ජාලයට ලබා දීමට සැලසුම් කළා. පද්ධති 6න් ලැබෙන මුළු ධාරිතාව මෙගාවොට් 60ක්. මෙම ගබඩා පද්ධති පාලනය හා කළමනාකරණය සිදු කරනු ලබන්නේ බලශක්ති අමාත්‍යාංශයට අයත් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමයි. මේ වන විට ඉන්ධන මගින් විදුලි බල ශක්තිය උත්පාදනයේදී එක් ඒකකයක් සඳහා වැයවන මුදල රුපියල් 115ක්. මෙම පද්ධති මගින් උත්පාදනයේදී වැයවන්නේ රුපියල් 30ක මුදලකුයි. ඉන්ධන මගින් විදුලි බල උත්පාදනය සඳහා මාසිකව වැය කරන ඇමරිකා ඩොලර් මිලියන 2.6ක විදේශ විනිමයද ඉතිරි කර ගැනීම මෙම බැටරි පද්ධතිය ස්ථාපිත කිරීමේ අරමුණක්. ගොවි ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඇලහැර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
3: ගොවි ජනතාව අන්ත අසරණ භාවයට මෙවන් තත්ත්වයක් තුළ ඇත්ත වශයෙන්ම කාටවත් අහක බලාගෙන ඉන්න බෑ. මේ වගේ ඛේදවාචකයක් නිර්මාණය වෙනවා කියන එක සිදු නොවුනාසේ පැත්තකට වෙලා ඉන්න බෑ. එදා ඉපැරණි රජ දවසේ විවිධ අවස්ථාවන් වලදී මේ රටේ ගොවි ජනතාව සහනයට විපතට පත් වෙනකොට රාජරාජාදී මහාමාත්‍යව මැදිහත් වෙලා මොකද කරේ? ගොවියව රැකගන්න. එහෙනම් අත දවසේ සියලුම දෙනා අත්වල් ගැතගෙන මේ රටේ ගොවි ජනතාව රැකගන්න මොඩ් ඉකොනොමික් තියරිස් උපයෝගී කරගෙන රටේ හදන්න යන මතයක් ගොවිතැන් කිරීම වැඩක් නැහැ. ගොවිතැන් කිරීම අලාභදායි ක්‍රියාවක්. ඔය වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන එක එක මත ඉදිරිපත් කරන න්‍යායාචාර්යවරු ඒසී කාමරවල ඉඳගෙන කියන කතා.
0: රට තුල මතු ඇති කිසිදු ගැටලුවකට ආණ්ඩුවෙන් විසඳුමක් ලබා දී නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
4: මාලිමාවේ JVP එකට අවශ්‍ය විදියට ජනාධිපතිවරයාට අවශ්‍ය විදියට නීතිය නවන සැරේට අපි කිඳිරි ගන්නවා කියලා හිතනවා නම් ආණ්ඩුවට ඒක වැරදිලා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා අද ගොවියාගේ පොහොර ප්‍රශ්නයක් තියෙනවා. පොහොර මිටිය රුපියල් 18,000 20,000 ගම්වල වී ටික විකුණ ගන්න විදියක් නැහැ. රුපියල් 100ට අඩුවෙන් වී විකිනෙන්නේ. වී කිරන්නේ තේ ගොවියා විශාල අපහසුතාවකට පත් වෙලා තිනා තේ ගෙවෙට පොහොර නැහැ. අලුත් වෙළඳ පොලක් හොයා ගන්න තියෙනවා ලෝකේ තියෙන අර්බුදයක් එක්ක. අනිත් පැත්තෙන් කර්මාන්ශාලා දිනෙන් දින වැහෙනවා. කර්මාන්ශාලා වැහෙනකොට රැකියා හිමි වෙනවා. එන ආයෝජකයෝ ටික ආණ්ඩුව හරවල යවනවා.
0: බලයට ඒමට පෙර ප්‍රකාශ කළ සියල්ල ආණ්ඩුවට අමතකව ගොස් ඇති බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් පැවසුවේ.
5: අපි මහ පොළවේ දේශපාලනය කරලා වීදි සටන් කරලා උද්ඝෝෂණවල ගිහිල්ලා පෙළපාරි ගිහිල්ලා පොලිසියවලත් එක්ක ඒ කාලේ එක එක කාලවලට හැප්පිලා මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිදහස වෙනුවෙන් මාධ්‍ය නිදහස වෙනුවෙන් ජාතිවාදයට විරුද්ධව එහෙම මහ පොළවේ හැප්පිච්ච අය එහෙම හැප්පිලා ගොඩනගා ගත්ත දේශපාලනයක් මේක. එහෙම නැතුව මේ කාගේ කාගෙන්වත් මේ පාතාල ලෝකේ ඉන්න අයගේ උදව් වලින්වත් අපරාධකාරයන්ගේ උදව් වලින්වත් ජාවාරම් කාර්යයන්ගේ උදව් වලින්වත් ගොඩනගා ගත්ත දේශපාලන ඉතිහාසයක් අපිට නැහැ. එහෙනම් ඒ දේශපාලන ඉතිහාසය දන්නේ නැති අය දැනගන්න ඕනේ.
0: පූච්ච පල්ලේගම හේමරතන හිමියන් දරන නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට මල්වතු මහවිහාරීය කාරක සංඝ සභාව තීරණය කර තිබෙනවා. ඒ එම කාරක සංඝ සභාව රැස්වූ අවස්ථාවේදී පූජ්ජ පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් මෙම පියවරගත් බවයි මල්වතු මහවිහාර පාර්ශවයේ නිවේදනය කළේ. අදාළ පාර්ශව කැඳවා මේ පිළිබඳ කරුණු විභාග කර ඇත්තේ කාරක සංඝ සභාව විසින්. තාවකාලිකව අටමස්ථානාධිපති ධුරේ කටයුතු ආවරණය කිරීම සඳහා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්ජ ඊතල වැටුණුවේ ඥානතිලක හිමියන් පත් කර ඇති බවයි මල්වතු පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්ජ පහමුණේ සුමංගල හිමියන් පැවසුවේ. පූජ්ජ පල්ලේගම හේමරතන හිමි අපමත උදාහරණ ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය 22 වනදායි. හේමරතන හිමියන්ට විදෙස් ගමන් තහනම් බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කළ බවට පූජ්ජ පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ල වුණා. අමෙරිකා ජනාධිපතිවරයා තුන්වන වරටත් රාජ්‍ය තාන්ත්‍රික භාවය පාවා දෙන බවට ඉරානය චෝදනා කර සිටිනවා. එරට උත්තරීතර නායකයාගේ උපදේශක මොහසින් රෙසායි සඳහන් කළේ නාවික අවහිරය අඛණ්ඩව සිදු කිරීමට ට්‍රම්ප් පියවර ගෙන ඇති බවයි. සාකච්ඡාවලදී අධික ඉල්ලීම්ද අමෙරිකාව ඉදිරිපත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ. අමෙරිකා ජනාධිපතිවරයා වෙනත් අරමුණු අනුගමනය කරන බවට ඉන් පෙන්නුම් කරන බවයි මොහසින් රෙසායි පැවසුවේ. පසුගිය පැය 24 තුළ නෞකා 20ක් හෝමු සමුද්‍ර සන්ධි හරහා යාත්‍රා කිරීම සම්බන්ධීකරණය කළ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළා. ගිවිසුමකට එළඹිය නොහැකි නම් ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකාව පවසනවා. අමෙරිකා ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් මේ බව සඳහන් කළේ සිංගප්පූරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔහු පැවසුවේ ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා තම හමුදා සූදානම් බවයි. ඉරානය සිය කොන්දේසි සඳහා එකගතාව පළ කරන තෙක් සටන් විරාමය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් නොගන්නා බවයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ආසියා වයසවරුදු 25 මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 කාන්තා ධාවනී සව්වේ රන් පදක්කම රන්සිනි පෙරේරා දිනාගෙන තිබෙනවා. ඇය වාර්තා කළ කාලය තත්පර 24.07. සදෙව් රාජකරුණා මීටර් 200 පිරිමි ධාවනී සව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා. ඔහු වාර්තා කළ කාලය තත්පර 21.13ක්. යලි සිරස්තල වෙසක් පොහොය වෙනුවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන. විදුලි ඉල්ලුම පහතට හෙටත් සූර්ය පැනල අක්‍රිය කරන්නේයි දැනුම් දීම. ඊතල වැටුණු වැවේ හිමියන් අටමස්ථානාධිපති ධුරේ කටයුතු ආවරණයට. ට්‍රම්ප්ට ඉරානයෙන් චෝදනා. රන්සිනිට ආසියා යොවුන් තරගාවලියේ රන් පදක්කමක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
6: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ පින් කරන්න.
2: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්වන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
1: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
2: බණ අහන එක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වල ඉපදෙන්න.
1: දහමින් ජීවිතය පොහොසත් කරගන්න හෙට උදෑසන 7ට සියත අහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
5: සැන්ඩි, ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වාර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
7: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
1: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
7: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
7: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
8: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
11: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: රාත්‍රී 7:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය පුද්ගලයෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් කිසිම IMF බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි නිසා අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක්
4: ගැන. ගිනි කන්දක් උඩ සොසේජස් බැඳගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
5: ඒ සල්ලි ටික අරන් දිත්වා කුලිකුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
6: මොනම මැතිවරණයකට මුණ දෙන්න අපි සූදානම්.
7: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
8: ළමෙක ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492 0718132777.
12: Siri Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Fortune RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 650යි. Byraha Chicken Sausages ඉතිරිය රුපියල් 280යි. Magic Chocolate Ice Cream ඉතිරිය රුපියල් 250යි. Pepsi ඉතිරිය රුපියල් 125යි. Cargill's Food City.
13: කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
14: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
13: මට පාවයාව.
14: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
13: අන්නා, කලින් කියන්නේ පැයි.
15: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
16: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
13: අහන්න හවස දෙකට සතිය දවස්වල
17: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
13: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
15: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: සීඩි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
19: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University. The place to be.
20: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
21: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
22: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
21: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
23: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
24: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
25: ඩාඩි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
26: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
25: සිත නිවන

0: මගේ අකානම උස්සගන්න අහසින් වැටෙන එක දීපුවක්වත් මේ රූබි කරන දිහට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිට පුරවන්න ඕනේ කියලාද?
1: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
2: පොළොවේ රන් නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
5: ශ්‍රී ලාංකිකයන් 95% වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
11: ඇමරිකා ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
0: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
3: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
6: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.
2: සිත නිවන සියදා.

0: කලාපය රාත්‍රී 7:41 වෙලාව මේ වෙනකොට අපේ බුද්ධරශ්මි ජාතික වෙසක් කලාපේ සියත පැස්ට දන්සල ආරම්භ වෙලා තියෙනවා. එතන තත්ත්වය කොයි වගේද කියලා අපිත් කතා බහ කරන්න දැන් එකතු වෙනවා නිශාන්. එතන ඉඳන් අයබෝන් නිශාන්.
1: අයබෝන් රවිෂ්ක, අද ගදාරම් වෙසක් කලාපය ඔන්න බුද්ධරශ්මි වෙසක් කලාපේ අද පළවෙනි දවස විශාල පිරිසක් මේ වෙද්දී අපිට දකින්නට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ ආශ්‍රිතව වෙසක් කලාපේ නරඹන්නට පැමිණෙනවා. ඉතින් යම් මාර්ග තදබදයක් මේ ප්‍රදේශයේ දැන් ඇති වෙනවා. නමුත් අපි බොහෝ දෙනාට කියනවා මේ එහයින් වාහන පාස් කරලා වෙසක් කලාපේ පැත්තට එන්න පුළුවන් නම් වඩා පහසුයි ඔබට යෑමේ කටයුතු කරන්න. ඉතින් අපි මේ වෙසක් කලාපේ ගන්ධාරාම පරිශ්‍රේප වැස්සෙන බුද්ධරශ්මි ජාතික වෙසක් කලාපේ පැත්තෙන් අපේ හිතවතුන්ට, අපේ ශ්‍රාවකයන්ට, අපේ අප්‍රිකයන්ට, අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විශේෂ පැස්ටා දන්සලක් පිළියෙල කරලා තියෙනවා. මේ දන්සල තියෙන්නේ හරියටම ජිනරතන කාර්මික විද්‍යාලයේ ඉදිරියේ. දැන් තාම පැස්ටා දන්සල ආරම්භ වෙලා නැහැ. හැබැයි තාමත් විශාල පිරිසක් මේ පැස්ටා දන්සල සහභාගි වෙන්න භුක්ති විඳින්න පොලිමේ ඉන්න වගේ තමයි අපිට දක්න ලැබෙන්නේ. හරියටම පොලිම තියෙනවා රවිෂ්ක, ජිනරතන කාර්මික විද්‍යාලය ගාව ඉඳලා හරියටම මේ පන්සලට හැරෙන හන්දිය වෙනකන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ වගේ දන්සල් ගණනාවක් මේ වෙසක් කලාපේ පුරාම ඉදිරි පැතිරී තිබෙනවා. ඒකත් අපි ඔබට ආරාධනා කරනවා අද හෙට අනිද්දා ඉන් අනිද්දා දවස් හතරක් අද දවසේ පටන් ගත්තොත් එහෙම ඉරිදා දවස, සඳුදා දවස සහ අඟහරුවාද දවස මේ මාස දෙවෙනිදා දක්වා බුදුරජාණන් වහන්සේ ජාතික වෙසක් කලාපය ඔබ වෙනුවෙන් මේ පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ගදාරම් විහාරස්ථානය සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සියද නීතිත්තේ තැත්තේ ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ වැඩිවර දායකත්වයෙන් තමයි මෙවර බුදුරශ්මි ජාතික වෙසක් කලාපය උදවට ගෙනෙන්නේ. ඉතින් කොළඹ වෙසක් නම් බුදුරශ්මි ජාතික වෙසක් කලාපයට අනිවාර්යයෙන්ම පැමිණෙන්නටම ඕනේ. අපි ඔබට ආරාධනා කරනවා එන්න ඇවිත් වැඩි සිටින් මේ වෙසක් කලාපයට සහභාගී වෙන්න.
0: බොමිස්තුති නිශාන්, ඔන්න ආකාරයට තමයි අද දවසේදී බුදුරශ්මි ජාතික වෙසක් කලාපයේ සියත වොයිසෝපේෂියා මාධ්‍යාලය අපි සියත කණ්ඩායම එකතු වෙලා කරන පැස්ටා දන්සලේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. එන්න බුදුරශ්මි ජාතික වෙසක් කලාපයට අපේ හඬවල් එක්කත් ඔබට කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. වෙලාව මතක් කරනනම් රාත්‍රී 7:43 දැන්.
2: සියත බුදුරශ්මි ජාතික වෙසක් කලාපය
3: බුද්ධං සරණං

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: මේ දෙකක් දාගෙන ඉන්නද
4: ඇයි කන් දෙක පුරවලා කන්නද
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
4: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
6: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
5: නෑනේ අරේ වා
2: සින්දු සියත
6: ගියත් සැපයි දවලේ
7: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල්

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියන්න නිදහසේ ඉන්ඩ. ඒකට වා තාම තනිකට වන කවුරු කැමති වෙන්නත්තේ කර ඒ මිසු කැමති නිදහසේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5.
3: සිත නිවන

0: වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0711327477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
6: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: ඩාඩී මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: සිත නිවන සියත.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
0: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නැහැ.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න. බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
4: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී.
4: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
4: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
5: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
8: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කොන්දේසි සහිතයි.

0: නඩත්තුවිය දමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකට. ඒ මිනිස්සු කැමති නිදහසේ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: සිත නිවන සියත්.

0: දැන් වෙලාව රෑ 9:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: පන්තිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට 10:00ට ප්‍රවෘත්ති ප්‍රවෘත්ති.
2: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7 1 2 4 2 0.7 1 1 2 7 7
4: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
5: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
4: මට පාවයව
5: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
4: අන්නා කලින් කියන්නේ පැයි
6: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
7: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
4: අහන්න හවස දෙකට සතිය දවස්වල.
8: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
10: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: සිත නිවන

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
1: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානා උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM Breakfast Drive
4: අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සන නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: ප්‍රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර් ජාලය

0: හෝම් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මතකද ඒ ඇස් දිහා බලාගෙන

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න. බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
3: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
3: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
3: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
4: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
7: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97
0: කුන්දේසි සහිතයි. සිත නිවන සියත.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: පින් කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ පින් කරන්න.
4: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්වන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
3: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
4: බණ අහන එක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වලයි ඉපදෙන්නේ.
3: දහමින් ජීවිතය පොහොසත් කරගන්න හෙට උදෑසන 7ට සියත අහන්න.
5: සියත බණමඩුව.
3: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
6: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකර වල කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
7: ටාටං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනී.

0: රාත්‍රි 10යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: දෙමලවරාත්‍රී 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: තයිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0871132777.
3: කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාර්ෂි, විෂ්මි.
3: මට පාවයාව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
6: Feel the hot and spicy with Sudu Kochi.
3: අහන්න, හවස දෙකට සතිය දවස් වල.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: මේ දෙකක් දාගෙන එන්නද?
4: ඇයි කන් දෙක පුරවලා කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
5: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ අරේ වා සින්දු
5: සියතයා
3: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
6: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ සලු පිළිසිල්ලාරේ චාතරේ
6: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
7: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 අද සිට ජුනි මාස 2 දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
7: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
7: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
8: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
11: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
1: පින් කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ පින් කරන්න.
2: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්වන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
1: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
2: බණ අහන එක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වලයි ඉපදෙන්නේ.
1: දහමින් ජීවිතය පොහොසත් කරගන්න හෙට උදෑසන 7ට සියත අහන්න.
3: සියත බණමඩුව.
1: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: යප පොකට් මනි.

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවී

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැන්වීමක් සිදු

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂා

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

කෙනෙකුට නොහැකිය. සවනක් ඝන රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම.

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රෝමනු රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيرتا සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී